0: The World at Night on your local station, Plenty Valley FM.
1: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
2: Authorized by the Victorian Government, Melbourne.
3: Station sponsor.
4: Working in early childhood education is your chance to shape young lives while developing your career and making a difference. Access study and financial supports to get you started. Learn more at vic.gov.au/kinder. Authorized by the Victorian Government, Melbourne. Station sponsor.
1: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
2: Authorized by the Victorian Government, Melbourne.
3: Station sponsor.

sună Sandeavac. Adă, junimase palavenida. Supurudu senihasin, supurudu lengatukamin. Onna api adattava obava suagena. FM Tarangamala 88.6 in vageema antarjale www.pbfm.org.au web adavien. Swarna FM aragena. Upanbime unuhuma e vidyatama adat obata tilina karannata api sudana. Melbourne nuwara pasugeda siddha unu de pilibandavat api ada katha karanawa. E wageema Australiave anekut pranta wala me idiri sati anteyedi siddha wenata balaporuttu wenna de pilibandavat api ada obawa danuwat karanawa. E vitarak nowei vishesha aaradita sangeetha shilpiniyak ada mediriyata paminimatath niyamitai. මේ සියල්ලම අරගෙන ඒ වගේම ඔබේ හදවතේ රාව ප්‍රතිරාව නැංගූ ගි සමුච්චයකොත් වැඩසටහන වර්ණවත් කරන්නට අපි අදත් තෝරගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අරගෙන එන්න ස්වර්ණමය හඬ ස්වර්ණ FM 94.42111 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය. අදත් වෙනදා වගේම අපි ඔබ වෙනුවෙන් විවෘත කරනවා ඒ මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා ඒ විතරක් නෙමෙයි චෝදනා මේ සියල්ලටම සහෘද ආරාධනාව එන්න රැඳෙන්න අප සමග මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම සෙනෙහසින් සර්ණ FM

0: මෙල්බර්න් නගරේ නිර්මාණය වෙච්ච හරිම ලස්සන ගීතයක්. ගීතේ පද ශිරෝමා ප්‍රනාන්දුගෙන්, ගීතේ සංගීතවත් කළේ සුනිල් වීරසූරිය, ගීත ගායනා කළේ ශිරෝමා ප්‍රනාන්දු.
1: Streaming live all day every day at pvfm.org.au.
0: මේ වෙලාවේ FM තරංගමාලා 88.6න් අපිත් එක්ක සම්බන්ධ වෙන්න බැරි ආදරණීය හිතවතුන් මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙන්නේ අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන්. ඉතින් ලෝකේ පුරාම ඉන්න මහද්වීප 6ක රටවල් 70ක ආදරණීය හිතවතුන් සියලුම දෙනා අපි ඉතාමත්ම සෙනෙහසින් ආදරයෙන් ආයමත් වතාවක් පිළිගන්නවා. මේ වැඩසටහන ඔබට සජීවීව අහන්නට නොහැකියාවක් වුණොත් ඔබ කැමති ඕනම වෙලාවක ඒ වැඩසටහන අපේ වෙබ් අඩවිය අපි තැම්පත් කරලා තියෙනවා. වසර ගණනාවක පරණ වැඩසටහන් ඔබට අපිට අහන්න පුළුවන් විදිහට තමයි අපි ඒවා සූදානම් කරලා තිබෙන්නේ. ඔබට හැකියාවක් ලැබෙනවා ඒ පරණ වැඩසටහන් වලටත් සවන් දෙන්න. වික්ටෝරියානු ප්‍රාන්තයෙන් ආදරණීය හිතවතුන් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. ඒ වගේමයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉඳලා අපිත් එක්ක අද එකතු වෙන ආදරණීය හිතවතුනි ඔබටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විශේෂයෙන්ම ගෝල් කෝස්ට්, ඒ වගේම බ්‍රිස්බේන්, ඒ වගේම කේන්ස් වගේ ප්‍රදේශවලින් අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාටත් සුබ සන්ධ්‍යාවක්. කැන්බරා ඉඳලා එකතු වෙන අපේ ආදරණීය හිතවතුනි ඔබවත් අපි අමතක කරන්නේ නැහැ, ආදරයෙන් මතක් කරනවා. තස්මේනියාවටත් අපි ගොඩවදිනවා, තස්මේනියාවටත් සුබ සන්ධ්‍යාවක්. ඒ වගේමයි ඇඩිලේඩ් නුවර ආශ්‍රිතව දකුණු ඕස්ට්‍රේලියාවේ සියලුම දෙනා ඉතාමත්ම ආදරයෙන් සෙනෙහසින් අපි මතක් කරනවා. උතුරු ඕස්ට්‍රේලියාවේ ඉන්න ආදරණීය හිතවතුනි ඔබවත් අපි තනි කරන්නේ නැහැ. ඔබටත් මේ වෙලාවේ සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ගමම බටහිර ඔස්ට්‍රේලියාවට යනවා. බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරේ ඉන්න ආදරණීය හිතවතුන් සියලුම දෙනාවත් ඉතාමත්ම සෙනෙහසින් අපි මේ වෙලාවේ පිළිගන්නවා. නවසීලන්තයේ ඉන්න හිතවතුනි ඔබට සුබ රාත්‍රියක්. ජපානය, දකුණු කොරියාව, පිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තය, ඒ වගේම බුරුමේ අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනා මතක් කරන ගමන්ම උපන් මව්බිම ලංකාවේ ඉඳලා මේ වෙලාවේ සජීවීව එකතු වුණ අයත්, ඒ වගේම මේ වැඩසටහන පසු වෙලාවක අහන ඔබවත් අපි අමතක කරන්නේ. සුබ දවසක්. ඉන්දියාව, පාකිස්තානය, ඒ විතරක් නොවේ හැමදාමත්ම වගේ අපේ තනි නොතනියට ඉන්න මැද පෙරදිග ආදරණීය හිතවතුනි ඔන්න ඔබවත් මතක් කරනවා. දැන් නම් මේ දවස්වල තරමක යුදමය වාතාවරණය තුහින වෙලා තියෙන මොහොතක්. ඉතින් මා විශ්වාස කරනවා මේ යුදමය වාතාවරණය ඉතාමත් මික්මනින් තුරන් වෙලා ඔබට යලිත් වතාවක් සාමකාමී ජීවිතයක් ගත කරන්නට හැකියාවක් ලැබේවයි කියලා මැද පෙර දිගින්න සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසින් මතක් කරන්නේ. ඔබට සුබ දවසක්. ඒ වගේමයි ආසියානු මහද්වීපයේ අනෙකුත් සියලුම රටවල් ඉඳලා අපිත් එක්ක හැමෝටම අපි ඉතාමත් ආදරයෙන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. යුරෝපා මහද්වීපයේ ඉන්න ඔබවත් අපි අමතක කරන්නේ නැහැ. අප්‍රිකානු මහද්වීපයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනා මතක් කරනවා ඉතාමත් ආදරයෙන්. ලතින් ඇමරිකානු රටවල් ඉන්න ඔබත් අපි අමතක කරන්නේ නැහැ. ඇමරිකාව, කැනඩාව, මෙක්සිකෝව ඇතුළු උතුරු ඇමරිකානු රටවල් ඉන්න ඔබටත් සුබම සුබ දවසක් අපි ප්‍රාර්ථනා කරනවා.
1: Streaming live all day every day at pvfm.org.au.
0: ඉතින් මේ වෙලාවේ රටවල් 70කින් ආදරණීයන් සියලුම දෙනෙකුන් යලිත් වතාවක් මෙල්බර්න් නගරේ නිර්මාණය වෙච්ච ගීතයක් ගයන්නේ පුෂ්පාතිසේරා.

යන්ව මගේ සෙග්මන්ට් එකට සුපුරුදු ආදරයෙන් සුපුරුදු ලෙන්ගතුකමින් පිළිගන්නවා මම රසේ. හැමදාම වගේ අද කතා කරන්න යන්නේ කාලීන මාතෘකාවක් ගැන. මේ කාලීන මාතෘකාවට නිමිත්ත වෙන්නේ අපේ අසල්වැසි රට ඉන්දියාවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් දැනගන්නට ලැබුණු අසන්නට ලැබුණු ප්‍රවෘත්තියක්. කේරළ ප්‍රාන්තයේ නවරජය ළමුන්ගේ සුභසාධනය වෙනුවෙන් කියලා පාසල් ශිෂ්‍යාවන්ට දින තුනක ඔසප් නිවාඩුවක් අනුමත කරලා තියෙනවා. මේ කාලේ ඉන්දියාව කරන හැම දෙයක්ම කොපි කරන්න බලාගෙන ඉන්න ලංකාවට මේක කොහොමද බලපාන්නේ කියන එක වගේම මේ ඔසප් නිවාඩු දින තුනක් දෙන එක පාසල් ශිෂ්‍යාවන්ට, එතකොට අපේ කාන්තාවන්ට, අපේ කාන්තා දරුවන්ගේ ප්‍රගමණයට කොහොමද බලපාන්නේ කියන එක කතා කරන්න ඕනේ කියලා මං හිතුවා. ඉන්දියාව වගේම ලංකාවත් අර්බන් රූරල් ගැප් එක වැඩි රටක්. රූරල් ඒරියාස් වල තියෙන සමහර පාසල්වලට ගියාම අපි දකිනවා අපේ දරුවන්ට හරි හමං ටොයිලට් එකක්වත් නැහැ. ඉතින් අපි ලංකාවේ රූරල් ඒරියාස් වල තියෙන පාසල් එක වැඩ කරන්න ගියාම අපි කරන්න හදපු දෙයක් තමයි අපේ දැරිවියන්ට මේ ඔසප් දිනවලදී එයාලගේ පෑඩ්ස් මාරු කරගන්න පුළුවන් වෙන විදිහේ ප්‍රයිවසි එක තියෙන පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදිහට ඒ දේවල් කරගන්න පුළුවන් විදිහේ වැසිකිලි කැසිකිලි පහසුකම් හදලා දෙන්න පුළුවන්ද කියලා බලන එක. ඒ වගේම තමයි ගොඩක් අපේ රටේ දරුවන්ට මේක දරුවන් සහ දැරිවියන්, ඒ කියන්නේ පිරිමි දරුවන් සහ දැරිවියන් දෙගොල්ලන්ටම බලපානවා. එයාලට මේ ඔසප් වෙනවයි කියන එක ගැන තේරුමක් නැහැ. ඔසප් සෞඛ්‍ය ගැන තේරුමක් නැහැ. මේ ඔසප් කාලයේදී ඒ සඳහා හිමිවිය ගෞරවය කොහොමද ලබාගෙන, අපි කියනවා පීරියඩ් ඩිග්නිටි කියලා, ඒ ගැන දැනුමක් නැහැ. ඉතින් ලංකාවේ අපේ ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතා කරනකොට, ලිංගික සෞඛ්‍ය ගැන කතා කරනකොට, ලිංගික අධ්‍යාපනය ගැන කතා කරනකොට කතා කරන්න ඕන මාතෘකාවක් තමයි, දරුවන්ට කියා දෙන ඕන මාතෘකාවක් තමයි ඔසප් සෞඛ්‍ය කියන මාතෘකාව. ඒ වගේම තමයි අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට, දැරිවියන්ට මේ සනීපාරක්ෂක තුවා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒකත් WHO එකේ ප්‍රොජෙක්ට් එකක් විදිහට සනීපාරක්ෂක තුවා දෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික දායකයන් හරහා ගොඩක් රූරල් පාසල්වලට මේ සනීපාරක්ෂක තුවා බෙදා දෙන වැඩපිළිවෙල් සකස් කරන්න ගොඩක් අය අපකැප වෙලා වැඩ කරනවා. ඒ හැමදේම අපි කරන්නේ මේ ගෑනු දරුවන් ඔසප් කාලය තුලදී පාසලට ගෙන්න ගන්න. එයාලගේ ඉගෙනීම කඩාකප්පල් නොවන විදිහට පාසලට ගෙන්න ගන්න ඕන වැඩපිළිවෙළවල් විදිහට තමයි මේ හැමදේම අපි කරන්න උත්සාහ ගන්නේ. ඉතින් මේ වගේ දවස් තුනක ඔසප් නිවාඩුවක් දරුවන්ට ලබා දීම ඒකින් වෙන්නේ හොඳක්ද නැත්නම් අවැඩක්ද කියන එක ගැන අපි බොහොම සැලකිලිමත්ව කල්පනා කරලා බලන්න ඕනේ. ඒකට එක හේතුවක් වෙන්නේ දැන් ඔය ඔසප් කියන දේ සමහර දරුවන්ට, සමහර කාන්තාවන්ට දවස් 3ක් තිබුණාට සමහර අයට දවස් 9ක් වගේ කාලයක් තුලත් පවතිනවා. එතකොට මේක කොහොමද මේ මාසේ පුරාවට කළමනාකරණය කරගන්නේ, මේ නිවාඩු ගන්න එක? එතකොට මේ දරුවන්ට පාසලේදී දවස් 3ක් හරි 5ක් හරි පාසලේදී මේ කඩාකප්පල් වෙන නැත්තම් එයාලට නැති වෙන පාඩම් ටික කොහොමද කැචප් කරලා දෙන්න නැත්තම් නැවත උගන්වන්න, මේ අතපසුවීම වැළැක්වීම සඳහා කොහොමද වැඩපිළිවෙල් සකස් කරන්නේ? එතකොට එයාලට සතියන්තයේ උපකාරක පන්ති සකස් කරනවද? ඒකට රජයේ සැලසුමක් තියෙනවද? එහෙම වුණාම ගුරුවරුන්ට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? මේ අපි කියන්නේ මාසයකට එක වීකෙන්ඩ් එකක් වෙන්නේ නැහැනේ. එතකොට මේ හැම වීකෙන්ඩ් එකේම මේ දරුවන්ට මේ කැචප් ක්ලාසස් කරන්න වෙනවා. අනිත් කාරණේ තමයි මේ දැරිවියන් එක වයස් කාණ්ඩයක දැරිවියන් නෙවෙයි. මේ කාලේ දත්ත ගත්තාම
අවුරුදු 9 වගේ පුංචි වයසේ ඉඳන් දරුවන්ට ඔසප්වීම සිදු වෙනවා. ප්‍රාථමික පාසල්වල, ද්විතීක අධ්‍යාපනය ලබන පාසල්වල, ඒ කියන්නේ A level දක්වා මේ නිවාඩුව ගන්න අයට සතියන්ත පන්ති පවත්වන්න රජයට සහ ගුරුවරුන්ට හැකියාවක් තියෙනවද? තව වැදගත් කාරණයක් වෙන්නේ අපි දැරිවියන්ට උගන්වන්න හදන්නේ, අපි යාළුව එම්පවර් කරන්න හදන්නේ තමන්ට නිසිතන ලබා ගන්න. තමන් කාන්තාවක් නිසා කිසිම දෙයකින් පස්සට යන්න ඕනේ නැහැ කියන ඒ මොරල් වැලියු එක අපි දරුවන්ට ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. මේ වගේ විශේෂත්වයක් කරන එක තුළින් ඔසප් වීම වගේ දෙයක් එක සාමාන්‍ය දෙයක්, කාන්තාවකට සිදුවෙන සාමාන්‍ය දෙයක්. විශේෂත්වයක් කරලා කරන දේවල් තුළින් මට හිතෙන විදිහට අපේ දැරිවියන් පසුගාමි මානසිකත්වයකට පත්වෙනවා මිසක් මේක ප්‍රගමණයට බලපානවද කියන එක ගැන මට සැකයක් පවතිනවා. ගැහණු දරුවෙක් නිසා, මම කාන්තාවක් නිසා, මට මාසෙකට සැරයක් මෙහෙම වෙන නිසා, උසප් වෙන නිසා මට මේක කරන්න බෑ කියන මානසිකත්වය කාන්තාවකට ඇති වෙන්න පුළුවන්, දැරිවියකට ඇති වෙන්න පුළුවන්. මේක ගොඩක් බලපාන මේ පුංචි කාලේ ඉඳන් මෙයාලගේ හිතවලට මේක දැම්මම මේ රියල් වර්ල්ඩ් එකට, ඒ කියන්නේ එළියට ගියාම අපි වැඩ කරන කාන්තාවක් විදිහට ගත්තම වැඩ කරන කාන්තාවන්ට ලංකාවේවත් මේ රටවලවත් ඔසප් නිවාඩු හම්බ වෙන්නේ නැහැ. රටවල් කිහිපයක් තියෙනවා මේ ඔසප් නිවාඩු ගන්න පුළුවන්, ජපානය, ස්පාඤ්ඤය වගේ රටවල් කිහිපයක්. එහෙම නැතුව වෙන රටවල, අපි ජීවත් වෙන රටවල සහ ලංකාවේ ඔසප් නිවාඩු කියලා දෙයක් ලැබෙන්නේ නැහැ. අපි පාසල් වලින් කරන්නේ ළමයව වැඩිහිටියෙක් වෙනකොට රියල් වර්ල්ඩ් එකට හරියන විදිහට සූදානම් කරන එක. ඉතින් ගෑනු දරුවෙක් මේ විදිහට සූදානම් කරලා එයාව අපිට රියල් වර්ල්ඩ් එකට දාන්න පුළුවන්ද? මොකද ඒක රියැලිටි එක නෙවෙයි. ඉතින් මට හිතෙනවා අපි අපේ දැරිවියන්ව ලෝකයට සූදානම් කරන පාසල් අවධියේදී අපි කරන්න ඕනේ ඔසප් සිදුවීම කියන දේ දරුවන්ට ජීවිතයේ සිදුවන සාමාන්‍ය දෙයක් කියන එක හඳුන්වලා දීලා එයාලට ඒ දවස්වල ඇතිවන අපහසුතා වළක්වා ගන්න විදිහට පාසලට ඇවිල්ලා කොහොමද ඒ අධ්‍යාපන කටයුතු වලට ඒක බාධාවක් නොවන විදිහට කරන්නේ කියලා එයාලට උගන්වන එක. ඒ වගේම තමයි පාසල්වල ඒ අවශ්‍ය පහසුකම්, මූලික පහසුකම්, හොඳ ටොයිලට්ස්, එතකොට සනීප ආරක්ෂකතුවා, ඒ දේවල් තුළින් දරුවා පාසලට එන එක පොළඹවන, ඒක බොහොම සුබදායි අත්දැකීමක්, පොසිටිව් එක්ස්පීරියන්ස් එකක් කරන එක මිසක් මේ ඔසප් වීම නැත්තම් මේ පීරියඩ්ස් හැදෙන එක නෙගටිව් එක්ස්පීරියන්ස් එකක් කරලා ගෙදර ඉන්න පොළඹවන එක නෙවෙයි. ඒ වගේම තමයි අපි ඔසප් සෞඛ්‍ය පිළිබඳව දරුවන්ට, ඒ කියන්නේ පිරිමි දරුවන්ටත් ගැහණු දරුවන්ටත් උගන්වන එක. ඒ වගේම ඔසප් ගෞරවය නැත්තම් මේ පීරියඩ්ස් ඩිග්නිටි නැත්තම් මෙන්ස්ට්‍රුවල් ඩිග්නිටි කියන එක දරුවන්ට කියලා දෙන එක. ඒක ගැහණු දරුවන් සහ පිරිමි දරුවන් දෙගොල්ලම දැනගත යුතු කාරණයක්. ඒ වගේම තමයි අපි වැඩ කරන තැන්වල ඔකේ දිගුවක් විදිහට අපිට කතා කරන්න පුළුවන් නම්‍යශීලී වැඩසටහන් නැත්තම් නම්‍යශීලී වැඩ කරන වේලාවන් කාන්තාවන් වෙනුවෙන් හඳුන්වා දෙන එක. ඊළඟට තමයි මේ ඔසප් සෞඛ්‍ය පිළිබඳව විවෘත සංවාද නැත්තම් සුවතා දෙන ඒ වගේ දේවල් හරහා මේක අර ටැබූ මාතෘකාවක් නැතුව විවෘතව සංවාද කරන්න පුළුවන් විදිහට ඒ වගේ වැඩපිළිවෙල්වල් සකස් කරන එක. ඒ හරහා ඵලදායීතාවය වැඩි දියුණු වෙනවා විතරක් නෙවෙයි, ඒව ගැන කතා කරන්න පිරිමින් කාන්තාවන් කෙරෙහි තියෙන විශ්වාසය, ගෞරවය උනත් වැඩි වෙනවා මේ විවෘත සංවාද තුළින්. කාන්තාවන්ට නිසිතන ලබා ගන්න අපේ තව ගොඩක් වැඩ කරන්න තියෙනවා. ඉතින් මේ වගේ සාකච්ඡා, විවෘත සාකච්ඡා ලෝකෙ ඉන්න, ලෝකෙ විසිරලා ඉන්න ඔයාලත් එක්ක කරන්න මං කැමති ඒකයි. ඉතින් ඔයාලා තව කතා කරන්න කැමති මාතෘකාවන් සහ මේ ගැන ඔයාලට කතා කරන්න යමක් තියෙනවා නම්
අපිට මැසේජ් එකක් එවුවොත් එහෙම ඒ ගැන අපි කතා කරන්න සූදානම්. වෙනද වගේම ලැබිලා තියෙන කාල වේලාව අවසන් වෙගෙන ගිහිල්ලා නොදැනුවත්වම. ඉතින් තවත් දවසක තවත් ලස්සන හවසක මෙල්බර්න් වල ඉඳන් ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් මම අදට නවතිනවා. ඔබට ආයුබෝවන්. ගිහින් එන්න.

0: සිසිර දිසානකයන්ගේ ගේපද ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතයට ගීත ගායනා කළේ අසුන්තා කරුණාරත්න මෙල්බන් නුවරින්. වෙලාව හරියටම රෑ 8:32 ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ වෙලාව. මේ වෙලාවේ මහදීප 6කින් රටවල් 70කින් අපිත් එක්ක එකතු වෙන ආදරණීය අසන්නන් සියලුම දෙනා ආයමත් වතාවක් අපි සෙනෙහසින් පිළිගන්නවා.
1: Streaming live all day every day at pvfm.org.au.
0: ලංකාවේ තොරතුරු කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ගෙවිගිය සතිය සතියන්තය. වෙසක් නිසා ඉතාමත්ම කාර්යබහුල වෙච්ච සතියන්තයක් බවට පත් වෙලා තිබුණා. වෙසක් කල් දැම්මාය කියලා බොහෝ දෙනෙක් මැසිවිලි නගලා තිබුණා. නමුත් ඒ කල් දමපු වෙසක් ඊට පස්සේ ගිය සතියේ ඉතාමත්ම උත්කර්ෂවත් ලෙස ශ්‍රී ලාංකිකයින්, බෞද්ධයින්, ඒ වගේම බෞද්ධ නොවන අන්‍යාගමිකයින් පවා සමරන්නට පටන් ගත්තා. රට පුරාම ආමිෂ වගේම ප්‍රතිපත්තිමය පූජාමය පින්කම් රැසක් සංවිධානය කරලා තිබුණා. වෙනදාට වඩා වෙනස් අයුරින් සමහර උත්සව සංවිධානය කරලා තිබුණා. විශේෂයෙන්ම දන්සැල් වගේ දේවල්වල අඩුවක් දක්නට ලැබුණ කියලා තමයි ලංකාවෙන් වාර්තා වෙන්නේ. ඒට හේතුව තමයි දන්සැල් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ලබා දීලා තිබුණු චක්‍රලේඛවල තිබිච්ච යම් යම් නීති රීති රෙගුලාසීන් නිසා සමහර වෙලාවට ඉස්සර වගේ ඉතාමත්ම ලෙහෙසියෙන් ලංකාවේ දන්සලක් දැන් හිතුණ පළියට සංවිධානය කරලා ලබා දෙන්න බැරිකමක් තියෙනවා කියලා පැවසෙනවා. ඒ නිසා දන්සැල්වල යම් කිසි අඩුවක් තිබුණත් එය ජනතාවට නොදැනෙන අඩුවක් බවට පත් වෙලා තිබුණේ ප්‍රධාන නගර වගේම ගම්දනව් හැම තැනකම පාහේ දන්සල් සංවිධානය කරලා තිබුණ නිසා. ඒ වගේම තොරන් වගේ දේවල් සංවිධානය කරලා තිබුණා. පන්සල්වල ඉතාමත්ම දර්ශනීය වෙසක් කූඩු ඒ වගේ දේවල් සංවිධානය කරලා තිබුණා. අපේ රටේ ජනතාව වෙනදා වගේම වැල නොකැඩි වෙසක් බලන්නට ගිහිල්ලා තිබුණා. ඒ පිළිබඳව ලංකාවෙන් ලැබෙන තොරතුරු ඉතාමත්ම විශිෂ්ටයි. මොන ප්‍රශ්න තිබුණත් අපේ ශ්‍රී ලාංකික ජනතාව මේ වගේ ජාතික උත්සවයන් වලදී ප්‍රමුඛත්වයක් කරගන්නවා. ජාති ભેදද ආගම් ભેද කිසිම දෙයකින් තොරව ඔවුන් එකා වගේ මේ හැම දෙයකටම සම්බන්ධ වෙනවා. ඒ වගේම ලංකාව පුරාම තිබෙන සියලුම වෙහෙර විහාරස්ථානවල සීල භාවනා ආදී වැඩ කටයුතු පැවැත්ුණා. ලබන සතියේත් මේ වැඩ කටයුතු පැවැත්වීමට නියමිත වගේ තමයි ලංකාවෙන් වාර්තා වෙන්නේ. ඒ වගේමයි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය ගැන කතා කළත් මෙල්බර්න් නගරයත් ඉතාමත්ම ඉහළින් වෙසක් සමරන්නට මේවර සූදානම් වෙලා හිටියා. ඒට රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තිබුණා. රාජ්‍ය අනුග්‍රහයෙන් තිබුණු වෙසක් උත්සවයත් මෙවර පැවැත්වුණේ මේ පසුගිය සතියන්තයේදී. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ තිබෙන හැම වෙහෙර විහාරස්ථානයකම ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාමය පින්කම් රැසක් සංවිධානය කරලා තිබුණා. තොරණ ඒ වගේම වෙසක් කූඩු භක්තිගීත වගේ දේවල් මුළු මෙල්බර්න් නගරයේ පුරාම සංවිධානය කරලා තිබුණා. ඒ වගේ මෙල්බර්න් නගරයෙන් පිටත බෙන්ඩිගෝ, ජීලොන් වගේ ස්ථානවලත් ඒ වගේම ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්තවලත් විශේෂයෙන්ම සිඩ්නි, බ්‍රිස්බේන් වගේ ප්‍රාන්තවලත් මේ වගේ වැඩ කටයුතු සංවිධානය කරලා තිබුණ වග තමයි ස්වර්ණ FM අපිට ආරංචි වෙන්නේ. ඒ විතරක් නොවෙයි ප්‍රදේශවාසීන් එකතු වෙලා දන්සැල් සංවිධානය කරලා තිබුණා මෙල්බර්න් වල. මීට කලින් දන්සැල් වලට වඩා වැඩි දන්සැල් ප්‍රමාණයක් මෙල්බර්න් නගරේ තිබ්බ වගේ තමයි මෙවර අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන් වාර්තා කරන්නේ. මීට කලින් නම් දන්සැල් දීමේදී යම් යම් ප්‍රශ්න තිබුණා. නමුත් ඒ ප්‍රශ්න සියල්ලම මෙවර මගහරවාගෙන සෑම ප්‍රධාන නගරයකම පාහේ දන්සැල් ගිය සෙනසුරාදා, සිකුරාදා ඒ වගේම ඉරිදා දවසේ පැවැත්තුණා. ඊට පස්සේ අපි දැක්කා වෙළඳ ව්‍යාපාරිකයන් ඒ මහත්වරුන් පවා මෙවර කිසිම ලෝභයකින් තොරව නිර්ලෝභීව දන්සල් ඉදිරිපත් කරලා තිබුණා. බොහෝ විදේශිකයන් එහෙම නැත්නම් ඔස්ට්‍රේලියානු අනිකුත් ජාතිකයන් මවිතයට පත්වෙන ආකාරයට පෝලිම් සහ ඒවට සම්බන්ධ වෙච්ච සැදැහැවතුන්ගෙන් මේ සියලුම පූජා වැඩ කටයුතු, මේ සියලුම පින්කම් පිරලා ඉතිරලා ගිහිල්ලා තිබුණා. ඒක තමයි අපිට වාර්තා කරන්නට තිබෙන්නේ. බෞද්ධයෙක් විදිහට අපිට හරිම ආඩම්බරයි. ඒ වගේම බෞද්ධ නොවන අයත් මේ සඳහා බෞද්ධයන් සමග එකට එකතු වෙලා වැඩ කටයුතු කිරීමත් හරිම ආඩම්බරයකින් අපි ඔබට මතක් කරන්නට ඕනේ. කෙසේ නමුත් එසක් එක්කම අපිට ටිකක් ප්‍රශ්නකාරී ප්‍රවෘත්තියක් ලංකාවෙන් වාර්තා වුණා. ඒ තමයි වෙසක් දවසේ රෑ එළි වෙනකොට ලංකාවේ ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තිබුණා. ඉතින් ඉන්ධන මිල ජූනි මාසයේ වෙනුවෙන් සංශෝධනය කරලා තිබුණා. හැම ඉන්ධන වර්ගයකම මිල ඉහළ ගියා කියලා තමයි වාර්තා වෙලා තිබුණේ. ආණ්ඩුව නම් කියන්නේ තිබෙන මැද පෙරදිග යුදමය වාතාවරණ තත්ත්වය නිසා තමයි මේ ඉන්ධන බිල ඉහළ යාම සිද්ධ වුණේ. සහ ඔවුන් තාමත් ප්‍රකාශ කරනවා මේ වෙනකොට හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉන්ධන ලැබෙන්නේ නැහැ අපිට. ඒ වගේම ඉන්ධන ලබා ගන්නා නැව්වලට වැඩි රක්ෂණ ගාස්තුවක් දෙන්නට සිද්ධ වෙනවා. මේ සියලුම කාරණා නිසා තමයි ඉන්ධන මිල වැඩි වෙන්නේ කියලා. දැන්රමත් අපි ඉන්ධන ලබා දෙන්නේ පාඩුවට. ඒ පාඩුවට උනත් අපි ජනතාව වෙනුවෙන් ඉන්ධන ලබා දෙනවා. නමුත් අපිට සිද්ධ වෙනවා ඒ පාඩුවෙන් කොටසක් ජනතාවගෙන් ලබා ගන්නට. ඒ නිසා තමයි මෙවර ඉතාමත්ම සුළු මුදලකින් ඉන්ධන මිල වැඩි උනේ කියලා. කෙසේ නමුත් ලංකාවේ ඉන්ධන මිල ගැන ඒ විදිහට කතා කරනකොට ඔස්ට්‍රේලියාව වගේ අනෙකුත් රටවල්වල ඉන්ධන මිල අඩු වුණා. මදන්නේ ඔස්ට්‍රේලියාව වගේ රටවල ඉන්ධන මිල අඩු වෙන්නත් ලංකාවේ ඉන්ධන මිල වැඩි වෙන්නත් මොන වගේ හේතු සාධකද බලපාන්න නැත්තේ කියලා බොහෝ දෙනෙක් හිතනවා. ඔස්ට්‍රේලියාවත් ලංකාවත් ඒ වගේ හැම රටකම ඉන්ධන මිල වැඩි වෙනව නම් වැඩි වෙන්න ඕනේ. මොකද ඒ උතුරු සමාන ඒ හෝමුස් සමුද්‍ර සන්ධිය වගේ ප්‍රදේශවල තිබෙන යුදමය වාතාවරණයන් මේ රටවල් හැම එකටම බලපානවා. නමුත් මේ රටවල් ඉන්ධන ලබා ගන්න රටවල් සමහරට වෙනස් වෙන්නට පුළුවන්. ලංකාව ඉන්ධන ලබා ගන්නේ මැද පෙරදිග රටවල් වලින් වෙන්නට පුළුවන්. නමුත් අනෙකුත් රටවල් සමහර විටකදී වෙනත් රටවල් වලින් ඉන්ධන ලබා ගන්නවා වෙන්නට පුළුවන්. කොහොම නමුත් ලංකාවේ ඉන්ධන මිල වැඩි වෙනකොට ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල ඉන්ධන මිල අඩුවීම ගැනත් අපි මතක් කරන්නටම ඕනේ. ඉතින් ලංකාවේ තොරතුරු ඒ විදිහට කතා කරනකොට වෙලාවත් මතක් කරනවා. හරියට මටපහ වෙලා විනාඩි 40යි ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ වෙලාව. මේ වෙලාවේ මහද්වීප 6කින් රටවල් 70කින් අපිත් එක්ක එකතු වන ආදරණීය අසන්න සියලුම දෙනා ආයමත් වතාවක් අපි ආයිබෝන් කියලා පිළිගන්නවා.
1: Streaming live all day every day at pvfm.org.au.
0: මෙල්බන් නගරයට යන්නයි මේ සූදානම් වෙන්නේ. මෙල්බන් නගරයේ ඊයේ පැවතුණු උත්සවයක් පිළිබඳව. මේ උත්සවය පිළිබඳව අපි අද ඔබත් එක්ක කතා කරනවා කියලා කිව්වා. ඒ උත්සවයේ ගුණ දොස් අපි ගුවන් විදුලිය හරහා ඔබත් එක්ක බෙදා හදා ගන්නවා කියලා කිව්වා. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහත්මයාගේ මෙල්බර්න් සංචාරය. මේක නිල සංචාරයක්. ඔස්ට්‍රේලියාවත් නවසීලන්තයත් අතර ශ්‍රී ලංකාව කරන නිල කටයුත්තක්. විශේෂයෙන්ම විජිත හේරත් විදේශ සමත්වරයා මතක් කළා විදිහටම මේක නවසීලන්තයට තමයි මුලින්ම මේ නිල ආරාධනය ලැබෙන්නේ. නමුත් ඒ නිල ආරාධනය නවසීලන්තයට ලැබෙනකොට එතුමා කල්පනා කරනවා ඊට එහාට තියෙන ඔස්ට්‍රේලියාවටත් ගිහිල්ලා ඒ විදිහටම නිල වැඩ කටයුතු රසක් කරගෙන අපේ රටට යම්කිසි ප්‍රතිලාභයක් ලබා ගන්න. ඒ වගේම නවසීලන්තයත් ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් අතර සම්බන්ධතා ඇති කර ගන්න ඕනේ කියන කාරණාව එතුමා මතක් කිරීමක් කළා. ඒ වෙනුවෙන් තමයි මේ සංචාරය සංවිධානය කරලා තිබුණේ. ඉතාමත්ම කෙටි සංචාරයක් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තිබෙන සංචාරයන්. දින කිහිපයක් පමණයි නවසීලන්තයේ එතුමා සංචාරය කළේ. එහිදී එතුමා නවසීලන්තයේ දේශපාලන නායකින් රසක් මුණ ගැහුණු වග අපිට දැනගන්නට ලැබුණා. ඒ විතරක් නොවේ ඊට පස්සේ එතුමා ප්‍රකාශයක් කළා ශ්‍රී ලංකාවත් නවසීලන්තයත් අතර ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමටත් එතුමා ඇතුළු කණ්ඩායම සාකච්ඡා කළා කියලා. ඒ විතරක් නොවේ නවසීලන්තයට මහා කොමසාරිස් කාර්යාලයක් ලබා දුන්නා. දැන් නවසීලන්තයේ ආයට පුළුවන් Taman ගේම කියලා මහා කොමසාරිස් කාර්යාලයකින් Tamanට අවශ්‍ය සේවාවන් ලබා ගන්නට. ඊට පස්සේ තමයි එතුමා ඔස්ට්‍රේලියාවට එන්නේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ඊයේ දවසේ තමයි ජන හමුව පැවැත්ුණේ. මෙන්න මේ ජනහමුව ගැන තමයි අපිට කතා කරන්නට තිබෙන්නේ. ජනහමුව නිල සංචාරයක් අතරතුරේදී ශ්‍රී ලාංකිකයන් හමු වෙන ජනහමුවක් වගට තමයි ප්‍රකාශ නිකුත් කරලා තිබුණේ. ඒ නිසාවෙන්ම අපිටත් හැකියාවක් ලැබුණා පාට පක්ෂ ભેදයකින් තොරව මේ ජනහමුවට සම්බන්ධ වෙන්නට. ඒට හේතුව තමයි අපේ රටේ විදේශ අමාත්‍යවරයා ප්‍රථම වතාවට තමයි ඔස්ට්‍රේලියාවේ සංචාරය කරන්නේ. එතුමාගෙන් ඉතාමත්ම බුද්ධිමත් සාකච්ඡාවක් ඉතාමත්ම බුද්ධිමත් හරවත් දේශනයක් බලාපොරොත්තු වෙන අපිටත් හැකියාවක් ලැබුණා ගිහිල්ලා ස්ප්‍රින්ග්වේල් නගර ශාලාවේදී එතුමා සමග සම්බන්ධ වෙන්නට. ඉතින් මතක් කරන්න ඕනේ ඊට කලින් අපි ස්වර්ණ FM වශයෙන් සහ අනෙකුත් ගුවන් විදුලි නාලිකා වශයෙන් එතුමාගෙන් ඉල්ලීම් රැසක් කරලා තිබුණා අපිට මෙවර සාකච්ඡාවක් ලබා දෙන්න. මොකද අපි දන්නවා බොහෝ වෙලාවට මෙවැනි ජනහමුවලදී අපිට ලැබෙන කාල සීමාවන් ඉතාමත්ම අල්පයි. එතකොට අපිට අහන්න තිබෙන ප්‍රශ්න ප්‍රමාණය ඉතාමත්ම අඩු වෙනවා. ඒ නිසා මාධ්‍යවේදීන් විදිහට අපිට එතුමාගෙන් ප්‍රශ්න රැසක් තිබෙනවා අහලා දැනගන්නට කොහොමද අපේ රටත් ලංකාවත් ඕස්ට්‍රේලියාවත් අතර මේ විදේශ කටයුතු සම්බන්ධතා තර කරගන්නේ, අපේ ශ්‍රී ලාංකිකයන්ට කොහොමද ලංකාවේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන්, එතකොට අපිට මේ වගේ රටවලින් මොන වගේ දේවල්ද ලංකාවට අරන් යන්න පුළුවන් වගේ දේවල්. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපිට කතා කරන්න අපි සාකච්ඡාවක් ඉල්ලුවා. නමුත් අපිට සාකච්ඡාවක් ලැබුණේ නැහැ. අපිට පමණක් නොවෙයි, අනෙකුත් ගුවන්විදුලි නාලිකාවලට සාකච්ඡා ලැබුණේ නැහැ කියලා තමයි අපිට ආරංචිය තිබෙන්නේ. කොහොම නමුත් තවත් කෙනෙක් යෝජනා කරලා තිබුණා මුළු ගුවන්විදුලි නාලිකාවන් සියල්ලම එකතු කරලා අපිට පුළුවන් කමක් තිබෙනවා නම් එක තැනකට කතා කරලා විදේශ අමතිවරයා සමග පැයක් හෝ පැය දෙකක් කතා කරන අවස්ථාවක් ලබා දෙන්න කියලා. නමුත් එයත් ප්‍රතික්ෂේප වෙලා තිබුණා එතුමාගේ මේ මොහොතේ තිබෙන කාර්යබහුලත්වය නිසා, සහ සමහර කණ්ඩායම් යම්කිසි තීරණයක් අරන් තිබෙනවා ඔස්ට්‍රේලියාව ඇතුළත මෙවැනි ආණ්ඩුවේ කිසිදු නිලධාරියෙක්ව ප්‍රජා ගුවන්විදුලි වලට සම්බන්ධ නොකර ගන්නට. ඉතින් ඒ මතයට අපි ගරු කරනවා. ඒක ඒ අයගේ මතය. කොහොම නමුත් මෙය නිල සංචාරයක් නිසා මම ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් වගේම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහත් උත්සාහ කරා සංවාදයක් ලබා ගන්නට. මොකද මේක නිල නම් අපිට හැකියාවක් තියෙන්නට ඕනේ ඒ නිල කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්නට. ඉතින් අපිට ඒ සඳහාත් හැකියාවක් උදා කරගන්න ලැබුණේ නැහැ. ඒ පිළිබඳව කනගාටු වෙනවා. නමුත් එතුමාගේ කාර්යබහුලත්වය සහ ඒ තීරණය පිළිබඳව අපි ගරු කිරීමක් කරන්නට ඕනේ. මොකද අපිට වෙලාව තිබුණට සමහර වෙලාවට අමාත්‍යවරයාට වෙලාවක් නොතිබෙන්නට ඇති අපස් සමග කතා කරන්නට. කොහොම නමුත් ඊයේ දවසේදී අපි ගියා ඒ ස්ථානයට එතුමාව මුණ ගැහෙන්නට.

ශ්‍රී ලාංකිකයන් විදිහට සම්බන්ධ වුණා. අපේ රටේ විදේශ අමාත්‍යවරයාව මුණ ගැහිලා අපිට තිබෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්නට. ඇතිලා තිබිච්ච අර්බුද කිහිපයක් නිසා වැඩසටහන විනාඩි 45ක පමණ ප්‍රමාදයකින් පසුව තමයි පටන් ගත්තේ. ඉන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යවරයා ඇවිල්ලා දේශනාවක් කළා. විජිත හේරත් අමාත්‍යවරයාට සහ ඒ සංවිධානය කරපු සංවිධායක මණ්ඩලයට අනුව මේ ඉතාමත්ම සාර්ථක වෙච්ච බොහොම කලාතුරකින් අපිට අහන්නට දකින්නට ලැබෙන දේශනාවක් සහ වැඩමුළුවක්, ඒ වගේම ජනහමුවක්. ඒ සඳහා අති දැවැන්ත විශාල පිරිසක් පැමිණ සිටියා කියලා තමයි ඒ අය සඳහන් කරලා තිබුණේ. අපි විජිත හේරත් මහත්මයාගේ ෆේස්බුක් ගිණුමේ තිබෙන මෙන්න මේ පෝස්ට් එක කියවමු. මෙල්බන් අතිසාර්ථක ජනහමුව. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවකට මා ලද ආරාධනයකට අනුව අද දින මම ඊට සම්බන්ධ වුනිමි. එහිදී ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේ රටේ ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳව සමීපව සවන් දීමට මට අවස්ථාවක් ලැබුණු අතර වත්මන් රජයේ විසින් ඒ වෙනුවෙන් ගෙන ඇති ප්‍රගතිශීලී තීන්දු තීරණ මෙන්ම ඉදිරි වැඩපිළිවෙලද මම ඔවුන් වෙත පැහැදිලි කළෙමි. නව රජය කෙරෙහි ඔවුන් තබා ඇති නොසැලෙන විශ්වාසය පිළිබඳ මගේ කෘතඥතාවය පිරිනමන අතරම එම විශ්වාසය කිසිසේත් පළුදු නොවන අයුරින් රජය කටයුතු කරන බවද මම එහිදී අවධාරණය කළෙමි. අද පස්වරුවේ ස්ප්‍රිංවේල් නගර ශාලාවේ පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලාංකිකයෝ අතිවිශාල පිරිසක් එක්ව සිටියහ. ඒ අනුව මව්බිමේ නව ගමන කෙරෙහි ඔවුන් තුළ ඇති අවංක උනන්දුව දැඩි ධෛර්යය ලබා දුන්නේය. මෙම සංචාරය අතරතුර තවත් නිලහමු කිහිපයකට සහභාගීමට නියමිත අතර ඉදිරි කාලයේදී සෙසු නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද හමුවීමට මම බලාපොරොත්තු වෙමි. මෙල්බන් සාකච්ඡාවේ සංවිධායකයින් සහභාගී වූ පිරිසට සහ ශාලාවේ ඉඩ පහසුකම් ඉක්මවා යාම හේතුවෙන් සහභාගී වීමට නොහැකි වූ සියලුම දෙනාටම මගේ ගෞරවය සහ ප්‍රණාමය හිමේ. විජිත හේරත් මහත්මයාගේ ෆේස්බුක් පණිවිඩයක් තමයි අපි මේ සඳහන් කළේ. හැබැයි විජිත හේරත් මහත්මයාගේ ෆේස්බුක් පණිවිඩ කලින් එතුමා සඳහන් කරලා තිබුණා ඒ පස්වරුවේම එතුමා දිවා භෝජන සංග්‍රහයකටත් සම්බන්ධ වුණාය කියලා. සමහර විටකදී පරක් වෙලා එන්න නම් ඇත්තේ ඒ දිවා භෝජන සංග්‍රහයට ගිය හින්දා වෙන්නේ නැති කියලා බොහෝ දෙනෙක් කිව්වා. කොහොම නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ වුණාම ඒවට සම්බන්ධ වෙන්න ඕනේ. නමුත් වෙලාව කළමනාකරණය කරගත්තා නම් සමහර විටකදී අර දවල් දෙකේ දෙකහමාරේ ඉඳලා එතනට ගිහිල්ලා හිටපු අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට අපහසුතාවයකට පත් වෙන්නට සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඇත්තටම ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනා එතනට ගිහිල්ලා හිටියේ විජිත හේරත් අපේ විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඉතාමත්ම හොඳ දේශනයක් අහන්න, ඒ වගේම එතුමාව ප්‍රශ්න කිරීම් වලට ලක් කරන්න. හැමෝම ඉතාමත්ම හොඳින් ඇඳ පැළඳගෙන ඉතාමත්ම පිළිවෙලකට ගිහිල්ලා හිටියා. ඒ පිළිවෙලකට අසුන්ගෙන හිටියා. එතන 250ක් 300ක පමණ ප්‍රමාණයක් හිටියා. ඒ සියල්ලෝම විදේශ කටයුතු අමාත්‍යවරයා බලාපොරොත්තුෙන් හිටියේ. හැබැයි එතුමා ප්‍රමහද වෙලා තමයි ආවේ. සමහරෙක් කිව්වා නෑ මේක මේ අපි මේ පොඩ්ඩක් පරක් වෙලා තමයි වැඩේ කරන්න හිටියේ. අර සෙදග අපේ ඉතින් ලංකාවේ කිව්වහම 3ට කිව්වොත් 3:00 එන්නේ. ඒ නිසා තමයි අපි 2:00 කියලා දැම්මේ වගේ කතාවක් කියලා තිබුණා. නමුත් හැබැයි මේක ඔස්ට්‍රේලියාව. මේ ඔස්ට්‍රේලියාවේ එහෙම දේවල් නම් සිද්ධ වෙන්නේ නැහැ. 2:00 කිව්වොත් 2:00 තමයි අපි ප්‍රසංග ගන්නවකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපිට 6:00 කිව්වොත් අපි 6:00 ප්‍රසංගය කරන්නට බොහෝසේ උත්සාහ කරනවා. නමුත් සමහර වෙලාවල් වලදී ප්‍රායෝගික ගැටලු නිසා එහෙම 3:00 6:00 වෙන්න පුළුවන්, 3:00 4:00 වගේ වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් මා විශ්වාස කරන්නේ කවුරුත් ඇත්තටම පටන් ගන්න අපි 3ට. ඒ නමුත් අපි 2:00 විතර කිව්වොත් එහෙම 3 වෙනකොට මිනිස්සු ඇවිල්ලා ඉඳී වගේ ප්‍රකාශයක් කරයි කියලා. ඉතින් එහෙම යම් කිසි මතයකුත් තිබුණා. නමුත් අපි සංවිධායක මණ්ඩලය සම්බන්ධ කරගන්න උත්සාහ කරා මේ මතයේ සත්‍යතාවය පිළිබඳව කතා බහ කරන්නට. ඒට මට ලැබුණේ නැහැ කිසිම උත්සාහයක සාර්ථකුනේ නැහැ. ඉතින් මම මේ අද දවසේදී ඔබත් එක්ක බෙදා හදා ගන්නා මාතෘකාව සාකච්ඡාව අනිවාර්යයෙන්ම නිවැරදි කිරීම වලට යටත්ව තමයි කතා කරන්නේ. මේ මට හැඟුණ හැටි සහ මාධ්‍යවේදියෙක් විදිහට මම එතනට ගිහිල්ලා මට පෙනුණ දේවල් සමහර විටකදී ඔබ මාත් සමග එකඟ නොවන්නට පුළුවන්. සමහරට ඔබ මාත් සමග එකඟ වන්නට පුළුවන්. ඒක තමයි මේ සංවාදයේ මූලික අරමුණ. ඉතින් කොහොම නමුත් අපි යමු දැන් ප්‍රධාන මාතෘකාවට. මාතෘකාව තමයි විජිත හේරත් මහත්මයාගේ කතාව. මේ කතාව සම්බන්ධයෙන් සංවිධායක වරුණම් කියන්නේ ඔහු ඉතාමත්ම හොඳ විදග්ග කතාවක් කරා කියලා. නමුත් මට අනුව නම් එම කතාව විදේ

කටයුතු අමාත්‍යවරයගෙන් අපි බලාපොරොත්තු වෙන කතාවලට වඩා සාමාන්‍යයෙන් වෙනස් කතාවක්. මම බලාපොරොත්තුනේ අවංකවම ඔස්ට්‍රේලියාවත් එක්ක අපි කරන ගනුදෙනු මොනවද, ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට කොහොමද මේවට මුහුණ දෙන්නට පුළුවන්, සහ අපි ශ්‍රී ලාංකික විදිහට කොහොමද ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි උදව් කරන්නේ, එතකොට ඒ වෙනුවෙන් ලංකාවේ අපිට ලැබෙන වාසි මොනවද, උදව් මොනවද, රජයල් වලින් ලැබෙන උදව් මොනවාද, මේ වගේ තරමක් බුද්ධිමත් සාකච්ඡාවක්. හැබැයි එතුමා බොහෝ තැන්වලදී කතා බහ කරේ රජයේ අරන් තිබෙන පියවරවල් පිළිබඳ, විශේෂයෙන්ම මේ වෙනකොට වැරදිවලට චෝදනා ලැබ ඉන්න හිටපු අමාත්‍යවරුන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන්, එයාව සිරබාරට ලක් කිරීම සම්බන්ධයෙන්, එතකොට හිටපු පොලිස්පතිවරයා හිරබාරට ගැනීම සම්බන්ධයෙන්, ඒ වගේම මහා මොලකරු අල්ලගත්තාය කියලා එතුමා ප්‍රකාශයක් නිකුත් කරා විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන්. ඒක ඉතින් මෙන්න මේ වගේ තරමක් අපි බලාපොරොත්තු නොවුන දේවල් සිද්ධ වුණා කියලා මට හිතෙනවා. නමුත් මේ පිළිබඳව මම මේ කතා කරන්නේ මට හැඟිච්ච දේවල් සහ තවත් බොහෝ දේවල් තිබෙනවා, බොහෝ පිරිස අපිත් එක්ක කතා බහ කරපු දේවල්. නමුත් අනිත් එක තමයි මේ සාකච්ඡාවට පස්සේ අපිට වෙලාවක් ලැබුණේ නැහැ ප්‍රශ්න අහන්න. මොකද ප්‍රශ්න අහන්න ලැබුණ වෙලාව ඉතාමත්ම සීමිත වෙලා තිබුණා. ඒකට එක හේතුවක් තමයි උත්සවයේ පටන් ගත්තේ පරක්කු වෙලා. ඒ වගේම පරක් වෙලා පටන් ගත්ත උත්සවෙත් පැයකට අධික කාලයක් අමාත්‍යවරයා කතා කළා කියලා තමයි අපේ විශ්වාසය. ඊට පස්සේ පහට මේ උත්සවය අවසන් කරන්න තිබුණා. නමුත් 4:45 වගේ පමණ තමයි ප්‍රශ්න කරන්නට හැකියාවක් ලැබුණේ. ඊට පස්සේ සංවිධායක මණ්ඩලය ඉතාමත්ම කාරුණිකව අපිට තවත් විනාඩි 30ක පමණ කාලයක් වැඩිපුර ලබා දෙනවා කියලා කිව්වා. විනාඩි 45ක් ලබා දෙනවා කියලා, ඒ කියන්නේ 5:30 පමණ වෙනකන්. එතකොට තිරය මත ප්‍රශ්න රැසක් දාලා තිබුණා. නමුත් ඒ සියලුම ප්‍රශ්නවලට එතුමාට උත්තර දෙන්නට වෙලාවක් ලැබුණේ නැහැ. ඉතින් අපි ඒක පිළිගන්න ඕනේ. ප්‍රායෝගිකව හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න වෙලාවක් නැහැ. නමුත් එතුමා තෝරා බේරාගත්ත ප්‍රශ්න කිහිපයකට උත්තර ලබා දුන්නා. නමුත් බොහෝ පිරිසකට ප්‍රශ්න තිබුණා අහන්න. ඉතින් ඒ හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලබා නොදීම පිළිබඳව පිරිසක් කනස්සල්ලෙන් හිටියා කියන එකත් අපි මතක් කරන්නට ඕනේ. ඒ වගේම ලබා දුන්න සමහර පිළිතුරු පිළිබඳව බොහෝ දෙනෙක් සතුට පළ කරලා තිබුණා. ඒ වගේම කිහිප දෙනෙක් තම අසතුට පළ කරලා තිබුණා. ඒක ඒ තිරේ මතත් දිස් වෙනවා. එක තැනකදී තිරේ මතදී එහෙම ඔහුගේ නොසතුටට ඔහු යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරලා තිබුණා, මේ ප්‍රශ්න ටිකක් සීරියස්ලි ගත්තනම් හොඳයි නේද වගේ කියන මතයක් සඳහන් කරලා තිබුණා. කොහොම නමුත් එතන රැස්ව හිටි පිරිසටත් ප්‍රශ්න ගණනාවක්ම තිබුණා. ඉතින් ඒ ප්‍රශ්න වලට බොහෝ පිරිසකට උත්තර ලැබුණාය කියලා මා විශ්වාස කරනවා. නමුත් සමහර පිරිස්වලට ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණේ නැහැ. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම පැය දෙකමාරක පමණ කාලයක් විදේශ ඇමතිවරයා සමඟ අපිට ගත කරන්නට හැකියාවක් ලැබුණා. නමුත් ඒ ගත කරපු පැය දෙක පමණ කාලය හෝ තුන පමණ කාලය කොතරම් සාර්ථකද, කොතරම් ප්‍රතිඵලදායකද, කොතරම් වැඩදායිද කියන ප්‍රශ්නය පිළිබඳව නම් පුංචි ගැටලුවක් තිබෙනවා. මම බලාපොරොත්තු වෙනා මීට වඩා ඉතාමත්ම හරවත් කතාවක් විජිත හේරත් විජේ සමාජතවරයා කරයි කියලා. එතුමාට හැකියාවක් තිබුණා දත්ත ඉදිරිපත් කරමින් සමහරට ප්‍රසන්ටේෂන් එකක් පවර් පොයින්ට් එකෙන් හරි කමන්නේ නැහැ, ප්‍රසන්ටේෂන් එකක් කරලා මෙන්න මෙහෙම තමයි අපි මේවා කරන්න වගේ දේවල් කියන්න. නමුත් එහෙම කිසිම සූදානමක්කින් එතුමා හිටිය වගක් අපිට පෙනුනේ නැහැ. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීමක කතා කරන විලාසයක් තමයි අපිට තේරුනේ. නමුත් සමහරෙකුට මම මේ කියන දෙයට වඩා වෙනස් විදිහට තේරෙන්න ඇති. එතුමා ඉතාමත්ම බුද්ධිමත් සාකච්ඡාවක් කළා. එතුමා ඉතාමත්ම මනා ලෙස ප්‍රශ්නවලට උත්තර දුන්නා. ඒ වගේම ඉතාමත්ම සූදානම් සහගතව තමයි එතුමා ඇවිල්ලා හිටියේ. එතුමා ඒ වෙනුවෙන් තමන්ගේ කැපවීම කළා වගේ දෙයක් හිතෙන්නටත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒක අපි අයට හිතන හිතන ක්‍රම දෙකක්නේ. ඉතින් ඒ නිසා මට හිතුණ ඇත්ත තමයි මම මේ ඔබට කියන්නේ. අපි ආයමතතා විදේශ කටයුතු අමාත්‍යවරයාට ආරාධනා කළොත්ින් මේ රටට ඇවිල්ලා ප්‍රශ්න උත්තර වැඩසටහනකට සම්බන්ධ වෙන්න කියලා මා විශ්වාස කරනවා. මීට වඩා වෙනස් විදියට කතාවක් එතුමා පවත්වයි කියලා අපිට හැමෝටම සතුටු වෙන්නට පුළුවන්. මොකද එතන අවංකවම කියනනම් එතන හිටියේ එක්තරා පක්ෂයකට පමණක් සීමා වෙච්ච පිරිසක් නොවේ.
එතන හිටිය මුළු මහත් ශ්‍රී ලාංකීය ප්‍රජාවම නියෝජනය කරන පිරිසක්. නමුත් දැන් විජේ තේරත් මහත්මයා කතාවේදී තැන් දෙක තුනකදීම කියවුණා මේ මෙතනින් හැමෝම අපිට ඡන්දෙ දීලා තියෙනවා, මෙතනින් හැමෝම අපිට ඡන්දෙ දෙන්න කියලා රටව පිට ලංකාවින් අයට බලපෑම් කළා සහ ඒ අයට කිව්වා. ඉතින් බොහොම ස්තුතියි විපක්ෂ කණ්ඩායම් වල දේවල් වලට ඕගොල්ලෝ රැවටෙන්න එපා, ඒ අය Facebook වල හෝ සමාජ මාධ්‍ය වල ලියන ඒවා ගැන වැඩිගෙන හිතන්න එපා. හැබැයි ඉතින් එතුමා හිතන්නට ඕනේ මෙතන ශ්‍රී ලාංකිකයින් මේ ඉන්නේ තමන්ගේ පාක්ෂිකයෝ නොවේ. එහෙමනම් පක්ෂ විපක්ෂ හැමෝටම පොදුවේ කතා කරලා නම් හොඳයි කියලා තමයි මගේ අදහස. එතකොට එතුමාට කියන්න තිබුණ එක දෙයක් තමයි මෙන්න මෙහෙම. ඔව්, අපි මැතිවරණයේ වෙලාවේදී පාට පක්ෂවලට බෙදිලා තරඟ කළා. හැබැයි දැන් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. මම නියෝජනය කරන්නේ මුළු මහත් ශ්‍රී ලංකාවම. මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා. මම මට ඡන්දෙ දුන්න අය වගේම මට ඡන්දෙ නොදුන්න අයවත් මම නියෝජනය කරනවා. මුළු මහත් ශ්‍රී ලාංකීය ප්‍රජාව මම නියෝජනය කරනවා. ඒ නිසා මම කැමතියි පර්ණ තරහ මරා අමතක කරලා දාලා අපිට ඡන්දෙ දුන්න නැති අයත් මේ අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න. එකතු වෙලා පුළුවන් නම් මේ අපේ මව්බිම ජයග්‍රහණය කරන්න, අපේ මව්බිම දිනවන්නට, අපේ මව්බිමේ දියුණුව වෙනුවෙන් හැමෝම එකතු වෙන්න. එතකොට තමයි අපිට හොඳ ශ්‍රී ලංකාවක්, අනාගත ශ්‍රී ලංකාවක් අපිට නිර්මාණය කරගන්නට පුළුවන්. අපි ආයමත් අතාවක් 2029 දී එනවා. එතකොට අපි එන්නේ දේශපාලනඥය වශයෙන්. අපි එදාට ආයමත් අතාවක් පාට පක්ෂයකට බෙදිලා තරඟ කරමු. නමුත් මේ මොහොතේදී අපි හැමෝම එකතු වෙලා එකට වැඩ කටයුතු කරමු වගේ ප්‍රකාශයක් සිදු වුණා නම් මා හිතනවා එය ඉතාමත්ම හොඳ දෙයක් කියලා. කොහොම නමුත් අතපසු වීම සිද්ධ වෙනවා, වැරදි සිද්ධ වෙනවා. අපි වැඩක් කරනකොට තමයි දේවල් මේ වගේ සිද්ධ වෙන්නේ. අර කතාවට කියනවනේ පිගම් හෝදන කෙනා ගැතින් තමයි පිගම් බිඳෙන්නේ කියලා. ඒ වගේ දෙයක් වෙන්නට ඇති. ඊළඟ පාර මෙවැනි අඩුපාඩුකම් අඩු කරගත්තා නම් හොඳයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම මේ වෙලාවේ තුතිමල් මිටක් පුදන්නට මෝනේ සංවිධායක මණ්ඩලයට ඉතාමත්ම සුළු දැනුම් දීමකින් ලස්සන උත්සවයක් ලස්සනට චාම්මට ඔවුන් සංවිධානය කරලා තිබුණා. Tamanට හැකි පමණින් ඔවුන් පැමිණ සිටපු අයව ඒ අයට අවශ්‍ය දේවල් සම්පාදනය කරලා තිබුණා. ඒ වගේම ඒ පැය දෙක තුන එයා හිටපු අයට ඉතාමත්ම සුව පහසු එතන ඉන්න හැකියාවක් සූදානම් කරලා තිබුණා. ඒ වගේම හැමෝම ඉතාමත්ම මහන්සියෙන් මේ උත්සවය මේ ජනහමුව සංවිධානය කරලා තිබුණා. ඉතින් ඒ එතරම් උත්සාහයක් ගත්ත ජනහමුවක් තව ටිකක් මීට වඩා හොඳින් කරගත්තා නම් හොඳයි කියන කාරණාව තමයි මට හැඟෙන්නේ. නමුත් ආයමතතාවක් මම මේ ඔබට මතක් කිරීමක් කරන්නේ විජිත හේරත් විදේශ අමාත්‍යවරයාට අනුව මේක ඉතාමත්ම සාර්ථක ජනහමුවක්. ඒ වගේම මේ සංවිධානය කරපු අයට අනුවත් මේ ඉතාමත්ම සාර්ථක ජනහමුවක්. සංවිධානය කරපු සංවිධායක මණ්ඩලය වෙනුවෙන් එහි ප්‍රධානියෙක් අද දවසේදී පෝස්ටුවක් නිර්මාණය කරලා තිබුණා. එතුමාටත් අනුව මේ ඉතාමත්ම සාර්ථකව සංවිධානය කරපු ජනහමුවක් බවට පත් වෙලා තිබුණා. සහ පැමිණි සිටපු අය වගේම විදේශ කටයුතු අමාත්‍යවරයාගේ කතාව පිළිබඳවත් ඉතාමත්ම සාධනීය කාරණා තිබුණ වගේ තමයි මතක් කරලා තිබුණේ. ඒ වගේම මේ සංවිධානය කරපු කණ්ඩායම ඒ ආයතනයේ නම නම් එච්චර මට මතක නැහැ. නමුත් ඒ ආයතනයේ සේව් ශ්‍රී ලංකා වගේ නමක් තිබුණේ. ඒ ආයතනෙන් කියලා තිබුණා, ඒ සංවිධානයෙන් කියලා තිබුණා ඔවුනුත් ඉතාමත්ම සතුටටපත් වෙනවා කියලා. ඒ ලැබුච්ච ප්‍රතිචාර, ඒ වගේම ලැබුණු ප්‍රතිඵල සහ මේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සාකච්ඡාවෙන් ලබාගත් ප්‍රතිලාභයන් පිළිබඳව විදේශ කටයුතු ඇමතුමා අද දවසේදී මෙල්බන් නගරයේ දේශපාලනඥින් රැසක් හමුවීමට නියමිතයි. මා විශ්වාස කරනවා මේනකොට ඒ සියලුම වැඩ කටයුතු හමාර කරමින් එතුමා කැන්බරා නුවරට යනවා. කැන්බරා නුවරදී හෙට දවසේදී ජනහමුවක් පැවැත්වෙනවා. මා විශ්වාස කරනවා ඒ ජනහමුවේදී එමෙතුමා මීට වඩා හරවත් සාරවත් සාකච්ඡාවක් කරයි කියලා. මොකද ඒ ජනහමුව ශ්‍රී ලංකා මහකොම සාරිස් කාර්යාලයත් සම්බන්ධ වෙලා කරන්නේ. ඉතින් එතකොට මා විශ්වාස කරන්නේ මුළු මහා ශ්‍රී ලාංකීය ප්‍රජාවම ආමන්ත්‍රණය වෙන විදිහට ඒ සාකච්ඡාව හෙට දවසේදී එතුමා කරයි කියලා. විජේහරත් ගෞරව විදේශ කටයුතු ඇමතුමාව යලිත් වතාවක් කොහොම හෝ දවසක කවදා හෝ දවසක කොහොම හරි වැඩසටහනකට සම්බන්ධ කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට හැකියාවක් ලැබෙවි එතුමාට කතා කරලා එතුමාත් එක්ක මේ අපිට තිබෙන මොන හරි ලංකාව පිළිබඳව තිබෙන ගැටලු තිබෙනවා නම් මේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් අපි විජිත හේරත් මහත්මයාගේ මෙල්බර්න් ජනහමුව පිළිබඳව
අපිට දැනුණු දේ අපිට හැඟුණු දේ තමයි අපි මේ ඉදිරිපත් කළේ. ඔබට මීට වඩා වෙනස් දෙයක් හැඟුණා නම් දැනුණා නම් අපිට කතා කරන්න 94.42111 අපේ මැදිරිය දුරකථන අංකය. එමු නැත්නම් අපිට SMS පණිවිඩයක් එවන්න. අපි SMS අංකයත් ඔබට මතක් කරනවා 04.68.277.886. එමු නැත්නම් ඔබට පුළුවන් මැදිරියටම ඇවිල්ලා මේ පිළිබඳව කතා කරන්න. අපි ලබන සතියේ හෝ ඕනෑම දවසක ඔබට ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. අපේ මතය අපි ප්‍රකාශ කරනවා වගේම ඔබටත් හැකියාවක් තිබෙනවා මේ 88.6 තරංගමාලා භාවිතා කරමින් ඔබේ මතයත් ජනතාවට ප්‍රකාශ කරන්න. සමහරට අපේ මතේ වැරදි නම් ඔබට හැකියාවක් තිබෙනවා ඒ මතේ වැරදි එහෙම නෙමෙයි කියලා ඉදිරිපත් කරන්නට. ඉතින් අපි ගීතයක රසවින්දින්ටයි මේ ඊළඟට සූදානම් වෙන්නේ.

0: Streaming live all day, every day at pvfm.org.au.
1: වෙලාව හරියටම රෑ 9යි විනාඩි 3යි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව ඒ. මෙල්බර්න් නගරේ ඉඳලා මහති 5යකට රටවල් 70කට අරගෙන එන ස්වර්ණමය හඬ ස්වර්ණ FM වැඩසටහනේ අපි ඊළඟ හෝරාව වෙන් කරන්නේ සුවිශේෂී වැඩසටහනක් වෙනුවෙන්. මැදිරිය පිරීලා තියෙන්නේ. මැදිරියට අමුත්තන් අමුත්තියන් රසක් ඇවිල්ලා ඉන්නවා. අපිට දැනුම් දීම් කරන්නට අවස්ථාව තිබුණත් අපි දැනුම් දුන්නේ නැත්තේ ඒකත් හරි ලස්සන වෙයි කියලා අපි හිතුණා දැනුම් නොදුන්නොත්. සොරාංජලි කියලා ඉතාමත්ම ලස්සන වැඩසටහනක් පසුගිය සතියන්තයක මෙල්බර්න් ඩැන්නොන් ඩ්‍රම් තියටර් එකේ පැවැත්වුණා. ඉන්දිය රාගධාරී සංගීතයත් ශ්‍රී ලාංකීය සංගීතයේ හඬත් එකට මුසු වෙච්ච අපූරු හෝරා ත්‍රිත්වයක් විදිහට තමයි අපි ඒක සංවිධානය කරලා තිබුණේ. උපන් බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් ඉන්න ශ්‍රී ලාංකීය දූදරුවන් බොහෝ පිරිසක් මෙහි ඉපදිච්ච බුද්ධ දූදරුවන් වගේම එදා හරි අපූරුවට මේ ඉන්දිය රාගධාරී සංගීතයත් ඒ වගේම ශ්‍රී ලාංකීය සංගීතයත් එකට එකතු කරගෙන හඬ මුසු කරලා ලස්සන ප්‍රසංගයක් නිර්මාණය කරලා තිබුණා. ඒ ප්‍රසංගයට පැමිණි සියලුම දෙනා ඒ ප්‍රසංගය පිළිබඳව ඉතාමත් ඉහලින් කතා කරා. ඒ ප්‍රසංගයට ඒ අපූර්වත්වයට තවත් බොහෝ වර්ණ එකතු කරපු කෙනෙක් එදා අපිත් එක්ක මුණ ගැහුණා. ඒ ප්‍රසංගය සොරාංජලි ප්‍රසංගයට අමුතුම වර්ණයක් ඇය එක්කාසු කළා. ඇය සංගීත නිපුන් මංජුලා සෙනවිරත්න මහත්මිය. අපි ඇයට ආරාධනා කළා එන්න මැදිරියට ඇවිල්ලා පොඩ්ඩක් අපිත් එක්ක කතා බහ කරන්න. මොකද මේ දස්කම් පිළිබඳව එදා දැක්කේ බොහොම සීමිත පිරිසක්. මා හිතුවා එතුමිය ගැන මෙල්බර්න් නගරේ ඉන්න අනිකුත් සියලුම දෙනාටත් ඒ වගේම මේ ලෝකේ පුරාම ඉන්න අනිකුත් සියලුම ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට මතක් කරලා දෙන්නට ඕනේ කියලා. බොහෝ දෙනෙක් එතුමිය ගැන දන්නවා. එතුමිය ගැන මතකයන් ආයෙමත් අපි අලුත් කරගන්නවා. ඒ වගේම අපි නොදන්නා දේවලුත් අද අපි කතා කරනවා. ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් අපි මෙල්බර්න් නගරයට ඔබව පිළිගන්නවා. ආයිබෝන්.
2: ආයිබෝන්.
1: ඇවිල්ලා දැන් සුමාන කීපයක් එනවා.
2: සුමාන තුනක්
1: එනවා. එතකොට මේ දේශගුණ කාලගුණී තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ලංකාවේ දේශගුණයත් මෙහි දේශගුණයත් ඒ වගේ මෙහි කාලගුණික තත්ත්වයත් වෙනස් වුණා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ප්‍රසංගයට වඩා දැන් නම් ටිකක් උගුර එහෙම වෙනස් වෙලා
2: තියෙනවා.
1: ඔයක තමයි. එදා ඇහුණු හඬට වඩා ටිකක් වෙනස් හඬක් ඇහෙන්නේ. මේ කොහොමද මෙල්බර්න් නගරේ?
2: මෙල්බර්න් නගරේ හරිම ලස්සනයි. ඒ වගේම මෙල්බර්න් වල ඉන්න ශ්‍රී ලාංකිකයින් හරිම
1: ආදරණීයකම ඒ ලිංගතුකම ශ්‍රී ලාංකිකයන්ගේ හැමදාම තියෙනවා. මම හිතන්නේ ඔබතුමියට ඒක
2: දැනෙන්නේ හරිම විශේෂයි. ඒක මට ඒක මම විශේෂයෙන්ම දැක්ක දෙයක්. චමරි වටා හිටිය චමරිගේ සිසු දරුවන්ගේ මේ දෙමාපියන් පුදුම විදිහේ උනන්දුවකින් ඇයට පුදුම සහයෝගයක් දුන්නා මේ ප්‍රසංගය සාර්ථක කරගන්න. ඒක හරිම අපූරුයි.
1: ඇතර මම අහන්නත් හැදුවේ මුලින්ම ප්‍රශ්නයක තමයි මෙල්බර්න් නගරයට ඔබ එන්නේ චමර වීරකෝන් සංගීත ගුරුතුමියගේ සාගාරි සංගීත ආශ්‍රමයෙන් ඉදිරිපත් කරපු මේ සොරාංජලි ප්‍රසංගයට. මේක ඉන්දියානු රාගධාරි සංගීතයත් ශ්‍රී ලාංකීය සංගීතයත් එකට මුසු කරපු ප්‍රසංගය බවට පත් වෙලා තිබුණා. අපි පොඩ්ඩක් ඒ ප්‍රසංගය ගැන කතා කරමුද?
2: ඔව්. මේ රාගධාරි සංගීතයත් එක්ක මුසුව අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන නිසා මම විශේෂයෙන්ම සැලකිල්ලට ගත්තා මේ ඉන්න ප්‍රේක්ෂකයෝ නැත්නම් ඔඩියන්ස් එක කවදාක්වත් මේවා අහලා තියෙනවද? අද රාගධාරී සංගීතය රසික රසිකාවියන් අතරට යන්නේ නැත්තේ ඒක බොහොම බර විදිහට ඉදිරිපත් කිරීම නිසා. එහෙනම් මම චමරිට මුලින්ම මේ ගැන කතා කරපු වෙලාවෙම මම කිව්වා අපි ඔඩියන්ස් එකට ගන්න පුළුවන් රසයක් විඳින්න පුළුවන් විදිහේ නිර්මාණයක් විදියට අපි අංගය ඉදිරිපත් කරම කියලගෙන චමරිකේ මගේ යුගල ගායනයක් තිබ්බා ඔබ හිටියනේ එතකොට ඊට පස්සේ මගේ ඒකල ගායනයක් තිබ්බා ඒතර මම චමරිකේ මගේ යුගල ගායනයට රාගධාරී සංගීතේන ඛ්‍යාල් ගීතයක් ඉදිරිපත් කළා දැන් ඇත්තටම ඉන්දිය සංගීතය කියන්නේ රාග මත පදනම් වුණු සංගීතයක් එතකොට අපි අපි දැන් ඉදිරිපත් කළේ තිලක්කාමෝද් කියන රාගයෙන් ඛ්‍යාල් නම් වූ ගායන ශෛලියෙන් ඉදිරිපත් කරපු ගීතයක්. ඒකට මම ඊට පස්සේ ඇත්තටම ඒක මම කොහොමද ඕඩියන්ස් එකට දෙන්නේ කියන එක මම ගොඩාක් කල්පනා කරා. ඒත් එක්කම තමයි ඒකට ආශ්‍රිත නෘත්‍ය ගීයක්. නෘත්‍ය ගීයක් ඒ කියන්නේ තිලක්කාමෝද් රාගයෙන් රාග ආශ්‍රි රාගයෙන් නිර්මාණය වුණ නෘත්‍ය ගීයක් සහ විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ආචාර්ය රෝහ වීරසිංහ මහත්මයාගේ එතකොට කවුද චමරිලිව්වේ කුමාරදාස සපුත්‍රන්ත්‍රි මහත්මයාගේ ගීතයක් ඒකත් බොහොම ජනප්‍රියයි ලංකාවේ තිලක්කාමෝද් රාගෙන් තමයි ඒ ගීතයක් නිර්මාණය වෙලා තිබේ. ඉතින් ගොඩ මං හිතුවා ඕඩියන්ස් එක ඒ ගීත දෙක අහලා ඇති කියලා. එතකොට අර තිලක්කාමෝද් කියන රාගය දන්නේ නැහැ ඕඩියන්ස් එක. නමුත් ඒකෙන් නිර්මාණය වුණු ගීත දෙක ගොඩක් දුරට අහලා ඇති කියලා තමයි මං ඕඩියන්ස් එකට හරියන විදිහට ඒක නිර්මාණය කරේ.
1: මම ඔබතුමගේ මේ අද සාකච්ඡාවේදී පසුභාගයේදී මම අහන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ ඔබතුමී දැන් ඔය කියන කාරණාව අපි පොඩ්ඩක් ස්පර්ශ කරමු අන්තිම හරිය වෙනකොට. අනිත් අභියෝගය තමයි දැන් මෙහි ඉපදිච්ච දුවා දරුවන් එක්ක තමයි මේ වැඩ කටයුත්ත කරන්න ඔබතුමියට ලැබෙන්නේ. එතකොට බොහෝ දුර පැලාතක ඉන්න කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ මෙහි ඉපදිච්ච ළමයි ප්‍රේක්ෂකාගාරය වෙනයි. දැන් අපි හැම වෙලාවෙම පුරුදුලා තියෙන්නේ ටිකක් මීට වඩා වෙනස් සංගීත ශෛලියන් වලටනේ. ඒතකොට මේ සියලුම අභියෝග කොහොමද ජයගත්තේ? ජයගත්තනේ දා.
2: ඇත්තටම ජයගත්තා. ජයගත්තා කියන්නේ මම මේ ප්‍රසංගය ඉවරලා මේ රසික රසිකාවියන්ට කතා කරන්න ගියා. ඒ සියලුම දෙනා ඇහුවේ ඒ කවදාකවත් අහලා නැහැ මෙහෙම දෙයක්. මෙල්බන් වල කවදාකවත් මේ විදිහට අහලා නැහැ. ඒ හැම දෙනාම ඒ සංගීතයෙන් තෘප්තිමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම නිර්මාණය කරගෙන ආපු විදිහ ඔඩියන්ස් එක අරන් තියෙනවා කියන එකයි. මේ මේ රාගධාරී ඉන්දියානු රාගධාරී සංගීතය කියන්නේ මහා සාගරයක්. ඒ කියන්නේ ওই බිඳයි දුන්නේ. ඕක අපට බර බොහොම බැරෑරුම්ම දෙන්න තිබ්බා. ඕක බැරෑරුම්ම දුන්නා නම් මං හිතන්නේ සමහර අය මොකද මේ මේ ගැන එච්චර අවබෝධයක් නැති අයට මේ මොකද්ද කියලා හිතෙන්නත් පුළුවන්. අනිත් කාරණාව තමයි දැන් චමරි වීරකෝන්ගේ අනිත් මේ චමරිගේ අනිත් අයිටම්ස් ගොඩාක් අපි ළමයි සිංකරේ මේ ට්‍රැක් එක හදලා ට්‍රැක් එකට තමයි සිංකරේ. එතකොට දැන් මට සිං කරන්න තිබ්බත් තබ්ලා එකකුයි හාමෝනියම් එකකුයි විතරක් දාලා අර රාගේ ආලාප අපි රාගයක් ගායනා කරනකොට ආලාපය හරි එතකොට ගීතේ ස්ථායි කොටස අන්තරා කොටස එතකොට ඒක ඇතුළේ යන ආලාප තාන්ස් ඕක මට ඔය දැන් ඔය මම ගායනා කරපු අර ඛ්‍යාල් ගායන ශෛලිය මට විනාඩි 20ක් විතර මේ මොකද්ද ඒකට කියන්නේ ඉම්ප්‍රවයිස් කර ඉම්ප්‍රවයිස් කරමින් ඒ කියන්නේ මම අලුතෙන් නිර්මාණය කරමින් ඒ වෙලාවට එන මූඩ් එක හැටියට ඒ රාගයේ තියෙන අංග මං නිර්මාණය කරමින් මට ගායනා කරලා ලයිව් සිං කරන්න තිබ්බා. නමුත් ඒක ගන්න පුළුවන් ඕඩියන්ස් එකක් සිටිය යුතුයි. අන්න ඒ ඕඩියන්ස් එක බේස් කරගෙන තමයි මම එදා ඒ නිර්මාණය කරගෙන අපි දෙන්න ගායනා කරේ. ඒක තමයි ඒ ගොඩ දෙනෙක්ට ආස හිතන දේ.
1: ඒක ඇත්තටම හොඳ දෙයක් ඔබතුමිය කියන්නේ. කියන්නේ බොහෝ වෙලාවට ප්‍රසංග අසාර්ථක වෙන්න හේතුව තමයි ප්‍රේක්ෂකාගාරය හඳුනා නොගැනීම.
2: අනිවාර්යයෙන්ම
1: සමහර විටකදී අපි උත්සාහ කරනවා වේදිකාව මත අපේ පාණ්ඩිත්‍යය හෝ අපේ පුළුවන්කම් අපි දන්න දේවල් හැමදේම කියන්න වචනවලින් හරි ගායනෙන් හරි නමුත් ඒක ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්නවද කියන ප්‍රශ්නේ.
2: අනිවාර්යෙන්. ඒක තමයි එදා වුණු විශේෂම දේ.
1: ප්‍රේක්ෂකව ග්‍රහණය කරගත්තා.
2: ප්‍රේක්ෂකයෝ ග්‍රහණය කරගත්තා. මෙතන ෆොරිනර්ස්ලා කීප දෙනෙක් කැවිල මට කතා කළා. පුදුම වෙලා තිබ්බා. ඒ කියන්නේ ඒ කාලය තුල කිසිම ශබ්දයක් නැතුව මේක අහගෙන හිටියා. ශබ්දතාවයකින් මොනවද මේ කියන්නේ කියලා දන්නේ නැහැ. නමුත් අහගෙන හිටියා. ඒකල රස විඳලා තියෙනවා ඒ කියන්නේ.
1: නෑ අපි ඒක අත්දැක්කා. මොකද ඒ වෙලාවේදී කිසිම ශබ්දයක් නැතුව නැත්නම් සාමාන්‍යයෙන් පය දෙකක් තුනක් යනකොට ඉඳගෙන ඉන්නත් බැරි වෙනවනේ, අමාරු වෙනවා, හෙට යනවා, මෙහෙට යනවා, සද්ද කරන්න පටන් ගන්නවා. එහෙම කිසිම

0: දෙයක් නැතුව ඉතාමත්ම නිශ්ශබ්දව අර අල්පනිත්තක් වැටුණත් ඇහෙන සද්දයක් ඇහෙන මට්ටමටම නිශ්ශබ්දතාවයක් රඳවාගෙන මේ ප්‍රේක්ෂකෙන් ඔබ සමග එකතු වෙලා හිටිය සාගාරි සංගීතාශ්‍රමයේ අනිකුත් ආදරණීය අපේ දූල පුතාල එක්කත් ඒ වගේම සිසු සිසුවියන් එක්කත් ඒ වගේම චමරියක්කත් එක්කත් එකතු වෙලා හිටියා. ඒක මතක් කරන්න ඕනේ. අපි මෙහෙම කරමු. දැන් මේ වෙලාවේ අපිත් එක්ක මේ සජීවීව අදවසේ සම්බන්ධලා ඉන්නේ සංගීත නිපුන් මංජුලා සෙනවිරත්න මහත්මිය. මෙල්බන් සංචාරයකට ආපු වෙලාවේ අපේ මැදිරියට අපි ආරාධනා කළා. මැදිරිය ගැන මතක් කරන්න ඕනේ, මේ වෙලාවේ මෙල්බන් නගරයේ ඉතාමත්ම අධික සීතලක් තියෙන මොහොතක්, ඒ වගේම දැඩි සුළං සහිත මොහොතක් මැදිරියේ තියෙනෙත් මිල්පාක් වල. එතකොට බොහෝ දුරු කතර ගෙවාගෙන අපි වෙනුවෙන් පැමිණීම, ඒ ගැන අපිට ඇත්තටම තියෙන්නේ ලොකු ගෞරවයක්. ඔබතුමිය ගැන බොහොම ස්තුතියි. මේ පාද කම්කටොළු තියාගෙන මේ කෙටි සංචාරයේදී අපිට වෙනුවෙන් හොරාවක් වෙන් කිරීම.
1: ඒ වගේම තමයි චමරිගේ ආරාධනාව මට හරිම වැදගත්. ඒක කියන්නේ මගේ ජීවිත කාලේ මම වසර 40ක් පුරා බොහොම නිදහසේ මේ සංගීත විෂය උගන්වන ගුරුවරයෙක්. ඇත්තටම මම මෙහෙම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි දරුවන්ට සංගීතය මෙතෙක්කල් ඉගැන්නුවේ. ඉතින් ඒ එහෙම කිසිම බලාපොරොත්තුවක් නැතුව මට මාව ඇගයීමක් කරමින් මට මගේ සියලුම විය හියදන් හැම දෙම දරාගෙන මේ චමරිගේ ආරාධනාව මට හරිම ගෞරවයක්.
0: චමරි වීරකෝන් ඒ වගේම අජන්ත වීරකෝන් ඇතුළු පිරිස ඔබතුමියට ආරාධනා කරන්න ඇත්තේ ඔබතුමියගේ ඒ තිබෙන සුවිශේෂී ගුණාංග කීපයක් ඉඳන්නේ. ඉතින් අපි අද කතා කරමු මංජුලා සෙනවිරත්න ආදරණීය ගුරුතුමිය ගැන. මොකද ඒට හේතුව තමයි සමහර විටකදී ඔබතුමිය මෙල්බන් ආවා කියලා බොහෝ අය දන්නෙත් නැතුව ඇති. මේ දැන් මේ වැඩසටහනින් පස්සේ දැනගන්න පුළුවන් මේ අපේ මංජුලා මිස්නේ ඇවිල්ලා ඉන්නේ හරි කියලා. අපි පොඩ්ඩක් මතක් කරමු ඔබතුමියගේ මුල. හරි, දැන් අපි මේ අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා රාගධාරී සංගීතය ගැන, ඔබතුමියර මතක් කළා වගේ මහා සාගරය ගැන. සාගරෙන් අපි බිඳුවක් හරි අද කතා කරමු. නමුත් ඒට කලින් මම කැමතියි ඔබතුමගේ පොඩ්ඩක් ළමා කාලයට ගිහිල්ලා කොහොමද මේ සංගීතය ඉගෙන ගන්නේ, කොයි වගේ පාසල් වලින්ද, මෙන්න පොඩ්ඩක් ඒ විස්තරයක් අපිට දෙන්න පුළුවන්ද?
1: මම ඇත්තටම කුඩා කාලේ ඉඳලම සංගීතයට ආශයි. නමුත් මම ඕ ලෙවල්ස් අපොස සාමාන්‍ය පෙළ දක්වා තමයි මම සංගීතය හැදෑරුවේ. ඊට පස්සේ මම සංගීතය කළේ නෑ. මම පෞද්ගලිකව තමයි ඇත්තනම සංගීතය හැදෑරුවේ පොඩි කාලේ. කුඩා කාලේ මම ආචාර්ය නන්දමාලනී මහත්මියගේ ළමා කලා මන්දිරයේ සංගීතය හැදෑරුවා. මිස්ගේ ඒ කාලේ තිබ්බ රුවැති ළඳක් කියලා මේ විවිධ ප්‍රසංගයක්, ඒකේ මම පර්ෆෝම් කළා තියෙනවා පොඩි කාලේ. ඊට පස්සේ වැඩිදුර කියන්නේ බහත් කණ්ඩේ සංගීත පීටෙන් පවත්වන විභාග සඳහා යොමු වෙන්න මම ආචාර්ය අමර රණතුංග මහත්මියගෙන් සංගීතය විශාරද උපාධිය දක්වා හැදෑරුවා. එතකොට මම 1985 විශාරද උපාධිය ගත්තා. මේ ඔක්කොම
0: බාහිරව.
1: ඊට පස්සේ මම 2003 ශාස්ත්‍රපති බී වික්ටර් පෙරේරා සගින් සංගීත හැදෑරුවා නිපුන් කොටස දක්වා. ඒ කියන්නේ නිපුන් වල තියෙනවා පාර්ට්ස් තුනක්. නමුත් නිපුන් පාර්ට්ස් තුන මට ඉවර කරන්න වසර 10ක් ගියා. ඒක හේතුවක් තමයි මම ඇත්තටම මේ මම සංගීතය ඉගෙනීමේ කටයුතු කරේ මගේ ප්‍රධානම දේ මගේ ගෙදර පවුල. ඒක මූලික කරගෙන තමයි හැමදේම කරේ. මට රජයේ ගුරුපත් වීමක් ලැබුණා සංගීත ගුරුවරයෙක් හැටියට 1989. ඒක මම ඒ කියන්නේ මට හම්බුනේ මොනරාගලට. ඒ කාලේ ගොඩක් තියෙනවනේ ඉතින් ඈත පැත්තට යනවා කියන්නේ
0: දුෂ්කර කියලානේ කියන්නේ.
1: දුෂ්කරන කියන්නේ ඉතින් පවුලෙන් ඈත් වෙනවා කියන්නේ හරි ලොකු වේදනාවක්. සහ ඉතින් ඒ කාලේ ඉතින් ඈතට හම්බුනාම පත්තිම් ළඟට හදාගන්න ක්‍රමත් තිබ්බා. නමුත් මගේ ස්වාමි පුරුෂයා එහෙම දේවල් වලට කැමති නැහැ. බොහොම ප්‍රතිපත්තිකරුක ස්වාමි පුරුෂෙක් මට ඉන්නේ. මේ ඉඳා යන්න කැමතුනේ නැහැ මම. කොළඹට පත්ති මහදාගෙන එන්න උමනාවක් කළෙත් නෑ. ඊට පස්සේ මගේ දරුවන් දෙදෙනෙක් හම්බුණා මට. පුතායි දුවයි ඉන්නේ. පුතා දිනිදු, දුව චින්තනේ, දෙන්නම සංගීතයට ලැදී. ඒ වගේම මගේ ස්වාමි පුරුෂත් බොහොම ලැදී සංගීතයට. නිපුන් ඉගෙන ගත්තට පස්සේ තමයි චුට්ටක් මට පර්ෆෝම් කරන්න හැකියාව ලැබුණේ. ඒ කියන්නේ පර්ෆෝම් කරන්න හැකියාව සහ ඉගෙනීමේ හැකියාව වැඩි දියුණුනේ ප්‍රධානම බී වික්‍රමරසගේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් වුණාට පස්සේ. ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්. ඒ කියන්නේ සර්ගේ ඒ ඉගෙනීමේ ක්‍රියාවලිය තුළින් මම ළමෙක්ට කොහොමද, ඒ කියන්නේ මියුසික් දන්නේ නැති කෙනාටද, ඒ කියන්නේ දන්නේ නැති කෙනාටද ටැලන්ට් එක කියන එකක් තියෙන්න ඕනේනේ මියුසික් ඉගෙන ගන්න. එතකොට දැන් මම දැන් වුණත් ඒ මට්ටම්, ඒ කියන්නේ හොඳට ටැලන්ට් එක තියෙන එකනා, ඊට අඩුවෙන් තියෙන ටැලන්ට් එක තියෙන එකනා, ඒ හැම එකනාටම එක මට්ටමකට ගන්න උත්සාහ කරනවා. විශ්වවිද්‍යාලේ වුණත් සාමාන්‍ය මගේ පෞද්ගලික පන්තියක වුණත් ඒ දේ මම ඇත්තටම ඒ හැකියාව මට ලැබුණේ ඕන කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට උගන්වන්න අර වික්ටර් බෙරරසගේ ඉගැන්වීමේ ක්‍රියාවලිය තුලින්.
0: ඇත්තට මම මේ ඔබතුමගෙන් ඊළඟට අහන්න තියෙන ප්‍රශ්නයට කලින් ඒ ප්‍රශ්නට කලින් මෙන්න මෙහෙම දෙයක් අහනකො, ඇයි අර ඔබතුමේ කියනවනේ දැන් මේ ඕලෙවල එකක් විතරයි මේ සංගීතය කරන්න කියලා.
1: ඒ කාලේ තිබ්බනේ මේ මේ එන්ජිනියර්ස්ලා, ඩොක්ටර්ස්ලා වෙන එහෙම එකක් තියෙනපනේ. අනේ ඉතින් අපේ අම්මලාට එච්චර දැනුමක් නැහැ කොයි පැත්තටද යවන්න ඕනේ කියලා. ඉතින් සයන්ස් ස්ට්‍රීම් එකේ තමයි ඉගෙන ගත්තේ.
0: ඇත්තටම මේ මේ මේ ආසනයේම ඉඳගෙන මීට මාස කීපයකට පෙර මම යමුනා මාලනී කිවිදියත් එක්ක කතා කරනකොටත් එතුමියත් ඔය ප්‍රශ්නේ වෙලා තිබුණා. එතුමියත් මේ මෙඩිසින් පැත්තට තමයි යන්න බලාපොරොත්තු වෙලා තිබුණේ. ඉතින් ගෙවරින් ගෙවල් වලින් තිබිච්ච බලපෑම නිසා අන්තිමේදී ඉතුරුනේ මේ ගීත ගායනා කලාත්මක පැත්තෙන්. අද ඒ ශේෂ්ත්‍ර දෙකම ගත්තනම් මේ වෛද්‍යවරියක් වුණ එක ගැන වෙන්න ගිය එක ගැන ඔබතුමියට කියන්නේ කොහොමද කියන්නේ වැඩිපුර කැමැත්තක් තිබුණේ කොයි පැත්තට?
1: නෑ නෑ මේ මියුසික් පැත්ත තමයි. මියුසික්.
0: ඒ කියන්නේ අර කර අම්මලා කියපු හින්දා. ඒක තමයි මම ඒ කියන්නේ පසුතැවීමක් එහෙම තියනවාද කියලා.
1: නෑ පසුතැවීමක් නෑ. මේ රජේ රැකියාව බාරගත්තේ නෑ කියලා පසුතැවීමකුත් නෑ. මම මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු දිගටම කෙරුණා. ඊට පස්සේ මම මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිපුණයකට පස්සේ ශාස්ත්‍රපති උපාධිය ගත්තා. එතකොට ළමයි මගේ දරුවන් දෙදෙනා ගෙදර දාලා යන්න පුළුවන් වුණාට පස්සේ මට විශ්වවිද්‍යාලවල මම බාහිර කථික ආචාර්යවරියක් ලෙස සේවය කළා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ, ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, දැනට මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මේ බාහිර කථික ආචාර්යවරියක් හැරෙට සේවය කරනවා. දැන් එතන මම අවුරුදු 18ක්. ඉතින් මගේ ගමන, ඒ කියන්නේ මගේ මාවතේ කිසිම අඩුවක්ුනේ නැහැ මට.
0: නෑ සමහර විටකදී මෙහෙම දෙයක් තියෙනවා. දැන් වෛද්‍යවරයෙක් කරන වැඩ කටයුත්තම තමයි සංගීතයනුත් කරන්නේ. ඒ අර මනස සුවපත් කරන එක, ලෙඩ රෝග සුවපත් කරන්න බොහෝ සේ උපයෝගී වෙනවානේ, විශේෂයෙන්ම රාගධාරී සංගීතයත් එක්ක වැඩ කටයුතු කරනකොට. ඉතින් මං හිතනවා මේ කොයි පාරෙන් ගියත් අපි කරලා තියෙන එකම සේවයක් කියලා. මේ චමරියක්, ඇයි මංජුලා මිස්ට ආරාධනා කරන්න හිතුනේ?
2: හොඳ ප්‍රශ්නයක් පැතුම්. ස්තුතියි කැවුවට. මං ළඟම තියෙන උදාහරණයක් ගන්නම්. අපි අද මංජුලා මිස්ව එයාගේ නෑ කෙනෙක්ගේ ගෙදර නැවතලා හිටියේ. ඒගොල්ලන් එතනින් පික් කරගෙන තමයි මේ රේඩියෝ ස්ටේෂන් එකට ආවේ. එතනදී මේ ඒ ගෙදර මාමා කෝල් එකක් දීලා කිව්වා මට කතා කරලා, විශේෂයෙන් කතා කරන්න ඕනේ කියලා කිව්වා. මගේ ගැන හරි ලොකු වර්ණනාවක් කරා. ඔයා මාර වැඩක් කරේ, හරිම ලස්සනයි, හරිම ග්‍රේට්ෆුල්, බොහොම ඒක බලන් ඉන්න ආස හිතෙන විදිහට මෙහෙම දෙයක් කරේ මේ කොන්සර්ට් එකේ කියලා, ස්වරාංජලි කියලා. එතකොට මං කිව්ව එකම දේ, අපි ගුරුවරයෙක්ට හෝ කාට හෝ යම් කිසි උපහාරයක් හෝ උපකාරයක් හෝ ඕනම දෙයක් කරන්නේ කවුරු හරි ඒකට ඩිසර්ව් නම්නේ. එතන මම කිව්වේ ඒක මම මගේ ගරුත්වය නෙමෙයි, එච්චරටම ගරු බුහුමන් ලබන්න සුදුසු ඒ තරම්ම පරිපූර්ණ දැනුමක් තියෙන, ඒ වගේම මං අද මොකක් හරි දෙයක් දරුවන්ට කියලා දෙන්න තත්ත්වයක ඉන්නවා නම් ඔයා මත් පතුම් අවුරුදු ගණනාවක් තිස්සේ දැකලා ඇති මගේ දරුවන්ට මම මොන විදිහටද සංගීත දැනුම කියලා දෙන්නේ කියලා බෙදාගන්නේ කියලා ඒ හැම දෙයකටම පාදක වෙච්ච ගුරුවරිය තමයි සංගීත නිපුල් මංජුලා සෙනවිරත්නයන්. ඒත් එක්කම තව දෙයක්, ජීවිතේ ගොඩ දේවල් සමහරක් විට ඇයත් දන්නේ නැතුව ඇති මම මොනවද ඇගින් උකහා ගත්තේ කියලා. නමුත් මගේ ජීවිතේට ගොඩාක් දේවල් මම එකතු කරගත්තා. ඒ කියන්නේ ඇයි කිව්වා පවුල. නමුත් අද තමයි මම ඒක ඇහුවේ ඇගේ කටින්. හැබැයි මං දැකලා තියෙනවා, දැක්කේ ඒක. ඒක උදාහරණයක් කිම්ම සෝ අර කියන්නේ ප්‍රැක්ටිස් වට් යූ ප්‍රීච් කියලා. ඉතින් ඒක උදාහරණයෙන්ම දැකපු දේවල් තමයි මගේ ඔළුවට හැමදාම පොඩි කාලේ වැටුනේ. ඉතින් ඒ වගේ දේවල් ඒත් එක්කම කමර්ෂල් පර්පස් එකක් නැතුව දරුවන්ගේ දැන් ඔය කතා කරනකොට කිව්වා කවදාවත් බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 40ක් තිස්සේ හැම කවම දාවත් කිසිම දෙයක් ආපහු ලබා ගැනීමේ බලාපොරොත්තුවක් ඇය තුළ අපි දැක්කේ නැහැ. දැනුම දෙන්නයි පුළුවන් තරම් අර කිව්වා වගේ සමානව කට්ටියව එක විදිහට එක තැනකට ගන්න දරන උත්සාහයයි තමයි මම හැමදාම දැක්කේ. ඉතින් ඒ වගේ ගුරුවරු ඉතාම විරලයි කියලා පුළුවන්. අපි ගුරුවරුන්ට හැමෝටම හරි ගෞරවාන්විතව මතක් කරනවා අපිට මඟ පෙන්වපු හැම ගුරුවරුන්. නමුත් ඒ ගුරුවරුන්ගෙනුත් කීප දෙනෙක් නේද අපේ ජීවිතේට ලොකු වෙනසක් කරන්න බලපෑම් කරපු ඒගලන් ඉන්නේ පැතුම්. ඉතින් ඒ වගේ ගුරුවරියෙක්ට අපිට පුළුවන් විදිහට මේ වගේ රටකට ගෙනල්ලා උපහාර කරන්න ලැබීමම ලොකුම භාග්‍යයක්. ඒක ඇය ඊටත් වඩා දේවල් ලබන්න සුදුසු චරිතයක්. අපෙන් නෙමේ ලෝකයකින් ගරු බොහොමන් ලැබිය යුතු චරිතයක්. ඉතින් ඒක නිසා තමයි මට අපිට පුළුවන් විදිහට අපේ දරුවනොත් එක්කන් කහව කරගෙන මෙහෙම උපහාර ගුරු පූජාවක් හැටියට ස්වරාංජලි ඉදිරිපත් කරන්න ලෑස්ති කරගත්.
0: ඒ ගුරු පූජාවේම කොටසක් විදිහට තමයි අපිත් ඇයට අද ආරාධනා කරන්නේ මෙහෙ එන්න කියලා. ඒට හේතුව තමයි ඔබතුමිය වගේ බොහෝ පිරිසක් මෙල්බන් නගරයට එනවා යනවා, බොහෝ සංගීත ගුරුවරු වෙනවා, එහෙම නැත්නම් ගායක ගායිකාව වෙනවා. නමුත් මේ මැදිරියට අපි ආරාධනා කරන්නේ සුවිශේෂී අයට පමණයි. එතකොට ඒ සුවිශේෂත්වය ඔබට තියෙන නිසාම තමයි මම අජන්තයට කිව්වේ කොහොම හරි එතුමිය වෙක් කරගෙන එන්න ඕනේ මැදිරියට. මොකද ඒක අපිට හරීම අපිට වටිනවා. ඉතින් අර ගුරු පූජාවෙම කොටසක් විදිහට මේකත් ඔබතුමිය පිළිගන්නේ කියලා අපි ඔබතුමියට ඉල්ලීමක් කරනවා. ඉතින් සංගීත නිපුන් මංජුලා සෙනවිරත්න මහත්මිය මේ වෙලාව අපිත් එක්ක ඉන්නකොට අපි කැමැති ඔබතුමියගේ හඬ පුළුවන් නම් අවදි කරන්න ගීතයක් සමගින්. නමුත් මෙහෙමයි, අපි ඒකට ඔබතුමියට බලකිරීමක් කරන්නේ. ඒකට හේතුව තමයි දැන් අපි අර සංවිධානය කරගත්ත විදියට එමු නැත්නම් මේ ප්ලෑන් කරගත්ත වැඩේ කරන්න හම්බෙන්නේ නැහැනේ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ සංගීත භාණ්ඩ බොහෝ මෙතන ගෙනල්ලා යම් කිසි විදියක වෙනස් ආකාරයක වැඩසටහනක් කරන්න. නමුත් ඒ වැඩසටහනට අපිට හැකියාවක් ලැබෙන්නේ නැත්තේ තිබෙන කාලගුණික තත්ත්වයක් එක්ක. පිටරටකින් ආවන් පස්සේ ඇඟ වෙනස් වෙලා තියෙනවා, එතකොට හඬ වෙනස් වෙලා තිබෙනවා. මේ ඒක නිසා ඔබට හැකියාවක් තියෙනවා නම් පමණක් අපි වෙනුවෙන් යමක් ඉදිරිපත් කරන්න.

මම චුට්ටක් කතා කරන්න මේ රාගධාරී සංගීතයනේ දැන් අපි මූලික කරගෙන යන්නේ. මේ රාගවලින් අපේ ලංකාවේ නිර්මාණය වුණ ගීත චුට්ටක් මතක් කරන්න. පණ්ඩිත් අමරදේවයන්ගේ සරස්වති ගීතය අහලා ඇතිනේ, සරස්වති අභිනන්දනේ ගීතය. ඒක ස නිර්මාණය කරලා තියෙන්නේ රාගධාරී සංගීතේන බිහාග් කියන රාගයෙන්. බිහාග් කියන්නේ බිලාවල් කියන බිලාවල් මේලගත රාගයක්. ඔක්කොම ශුද්ධ ස්වර තියෙන්නේ. මෙන්න මෙහෙම ඒකේ ආරෝහණ අවරෝහණ යන්නේ කියන්න පුළුවන් වෙයිද නැහැ.

එක එකක්. එතකොට මම ස්වරාංජලි වැඩසටහන ප්‍රසංගය චමරිත් එක්ක ගායනා කරපු යුගල ගායනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මම ඇයටත් ඇයගේ ශාස්ත්‍රාලයේ සිසු සිස්වයන්ටත් ආශිර්වාදයක් වශයෙන් පොඩි ස්තෝත්‍රයක් නිර්මාණය කරගෙන ආවා. ඒක වසන්තා මිහිදුකුළුකුරු සෝරිය තමයි මට ලියලා දුන්නේ. ඒකත් බේස් වුණේ බිහාග් කියන රාගෙන්. මට මතක හැටියට කියමු බලන්න.

0: ඉතාමත්ම අපූර්ගොට ගීත ය සහ සෝත්‍ර ගායනා කරනවා. අපි ඇත්තක තවත් බොහෝදේවල් කතා කරන්න ඕනේ. සමාවෙන්න ඕනේ ඔබ අපහස්ථාවයට ලක් කරා නම්. මොකද මේ මොහොතේ උගුරත් එක්ක හරීම මේ ගායිකාවකට හෝ එහෙම නැත්නම් මේ වගේ කෙනෙකුට එහෙම කියනකොටත් සමහරට මේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද සමහර අය කැමතිත් නැහැ. නමුත් ඔබතුමිය ඉතාමත්ම නිහතමානීව ඒ ආරාධනාව පිළිගැනීම ගැන අපිට තියෙන්නේ ලොකු සන්තෝෂයක්. අපි මේ පොඩ්ඩක් ලංකාවේ මේ රාගධාරී සංගීත පිළිබඳව කතා කරොත් එහෙම දැන් මේ ඉන්න පරම්පරාවේ හැදෙන නිර්මාණ තිබෙනවා. එතකොට නිර්මාණත් එක්ක ඔබතුමිය විශ්වාස කරනවාද ඔය රාගධාරී සංගීතය ආශ්‍රිතව නිර්මාණ සිද්ධ වෙනවා කියලා?
1: ඕ, අද ලංකාවේ ගොඩාක් මේ විෂය හදාරන අය ඉන්නවා. ඒ වගේම හරිම දක්ෂ ඉන්දියාවට ගිහිල්ලා මේ රාගධාරී සංගීතය හදාරගෙන, ඒ වගේම විශ්වවිද්‍යාලය ඇතුලේ විශ්වවිද්‍යාලයෙන් පිට වෙන ගොඩාක් දෙනා ඉන්නවා. සමහරවිට අපිට පුදුමයි කොහොමද ඒ මට්ටමකට ඒ කියන්නේ ඉගෙනගෙන ඇවිල්ලා තියෙන කියලා. ඇත්තටම ඒකොල්ලන්ගේ ඒ සබ්ජෙක්ට් එක, ඒ කියන්නේ විෂය, මේකේ විෂයගේ විෂය පුහුණුවම තමයි මේකට අදාළ වෙන්නේ. ඉතින් ඒ පුහුණුව සතත අභ්‍යාසය කියන ඒ අභ්‍යාස නිරතුරුවම කරන කොටසක් අද ලංකාව ඉන්නවා. ඒ වගේම ඒවා රස විඳින්න පුළුවන් ඕඩියන්ස් එකකුත් හැදිලා තියෙනවා. මෙහෙම දෙයක් තියෙනවා, ශාස්ත්‍රීය ප්‍රසංගයක් ඉදිරිපත් කරලා ඒකේ දැන් අපි ඔඩියන්ස් එකක් හෝල් එක ෆුල් කරගන්න ටිකක් අමාරුයි. එක හේතුවක් තමයි, ඒ කියන්නේ ඒ ලොකු ටිකට් එකක් අරගෙන එන්න උමනාවක් නැහැ. සබ්ජෙක්ට් එක දන්න කීප දෙනා එහෙම ටිකට් එකක් අරගෙන එන්නේ නැහැ. ඊට වඩා දේවල් දැන් විශ්වවිද්‍යාලය ඇතුලේ, අපි කියමු විශ්වවිද්‍යාලය නම් විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙනවා ඒ වගේම හොඳ පර්ෆෝමන්සස්. දැන් අපි මෙහෙ කරනකොට මම ඒකනේ චමරි කියනකොටම මට ලොකු බයක් තිබ්බා, මට හරි අභියෝගයක් තිබ්බා. කොහොමද මේ ඕඩියන්ස් එකට මේක දෙන්නේ කියන එක. එදා ඒ දුන්න විදිහෙන් තමයි එදා ඒ ප්‍රේක්ෂකගාරයේ එකට කැමති වුණේ. ඉතින් අර ලංකාවේ ඉන්නවා දැන් ගොඩාක් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න අය. ඒ වගේම රාගධාරී සංගීතෙන් ගීත, සරල ශාස්ත්‍රීය ගීත නිර්මාණය කරන බොහෝ දෙනෙක් ඉන්නවා.
0: දැන් ඔබතුමේ ගුරුවරියක් නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ කියන්නේ දැන් අපිට ලැබෙන තොරතුරු තිබෙනවානේ දැන් බොහෝ ජනප්‍රිය මතවාදයනේ. දැන් ඉන්න මේ තරුණ පරම්පරාව මේ ගීත විකෘති කරනවා, මේ ඇයට රාගයක් එහෙම නැත්නම් මේ සංගීතය පිළිබඳ කිසිම දැනුමක් නැහැ, තියෙන බටහිර පන්නේ ගීත අරගෙන ඒවා රැප් කරගෙන එහෙම නැත්නම් අනවශ්‍ය භාෂා ඒවට එකතු කරගෙන අනවශ්‍ය සංගීත ඛණ්ඩ එකතු කරගෙන සංගීතය කනවා කියලානේ කියන්නේ අපේ භාෂාවෙන් කියනවනේ. දැන් ඕක තමයි ජනප්‍රිය මතය. නමුත් ඔබතුමී දැන් ඉදිරිපත් කරන්නේ ඊට වඩා වෙනස් මතයක් මට. ඒ කියන්නේ මේ වගේ රාගධාරී සංගීතයත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන බොහෝ දක්ෂින් ඉන්නවා කියන එක. එතකොට ඇයි මේ මත දෙකක් තිබෙන්නේ? ඒ කියන්නේ ඔබ කියන රාගධාරී සංගීතයත් එක්ක එකතු වෙලා ඒ සැබෑ සංගීතය නිර්මාණය කරන අයව මාධ්‍ය වලින් එලියට එන්නේ නැද්ද? එහෙම නැත්නම් ඒ අයට තියෙන ජනප්‍රියත්වය අඩු වෙලා තියෙනවද? එහෙම නැත්නම් අර මාධ්‍ය හෝ දැන් මාධ්‍යකින් අපි හැම දෙයක්ම ගන්න එලියට. එතකොට මාධ්‍ය බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ටිකක් අර මේ දවස්වල හිට වෙන මොකක් හරි තියෙනවා නම් කෑ ගහලා එන්නේ. එහෙ වගේ දෙයක් ඉදිරිපත් කරන මොකක්ද ඇයි මේකට හේතුව?
1: මාධ්‍යෙන් එන්නේ නැහැ. මාධ්‍ය මේවා දෙන්නේ නැහැ හරියට. ඒ කියන්නේ ගොඩාක් තියෙන ඉතින් අර අද ගීත රස විඳින්න ඉන්න කට්ටිය වෙනස්.
0: ඒ කියන්නේ ඉල්ලුමනුව තමයි සැපයම වගේ.
1: ඉල්ලුමනුව සැපයම සහ අනිත් එක මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය කිව්වනේ ගීත විකෘති කරලා ගායනා කරනවා කියලා. හැබැයි දැන් ඔය මෑත කාලේ දැන් පැරණි ගීත, 80 දශකයේ තිබ්බ ගීත, 90 හිට තිබ්බ ගීත අද ළමයි අහලා නැහැ. දැන් මට අපි රාගයක් කියලා රාගාශ්‍රිත ගීතයක් ළමයාට උගන්වන්න යනකොට දැන් ඔන්න බලන්න. අමරදේව සර්ගේ දේශාභිමාන ගීතයක් තියෙනවානේ පටු අදහස් එක බේසලා තියන්නේ කේදාර් කියන රාගය මත. ඉතින් ඔය රාගය උගන්නනකොට මම නිකන් හම් කළා කියන

0: ඕක කිව්වම ඉතින් අපේ ජෙනරේෂන් එකේ අය ඔය ගීතය අහලා තියෙනවා. හරි. දැන් අද අද 6 7 8 9 10 ළමයි අහලා නැහැ. කවුද කියන්නේ ගායනා කළා තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. හැබැයි දැන් ওই වගේ ගීත දැන් මේ ඔය තරංග වලට ඉදිරිපත් කරානේ. තරංග වලට වෙනස් ආකාරයෙන් හැබැයි ගීතය සමහර දෙනා ගීතය වෙනස් කළා ගායනා කරා. නමුත් ඒ ඉදිරිපත් කිරීමල ඒ ගායනා තරංග වලට ඒ ගීත ඉදිරිපත් කිරීමෙන් නොදන්න අයත් දැනගත්තා. cover songs කියලා කරනවා. සමහර දැන් cover songs වලින් ගොඩ පරණ ගීත අද කාලේ ළමයි අහන්න ගත්තා. ඒ වගේම රස විඳින්නත් පුරුදු වුණා. රාගධාරී සංගීතය ටිකක් බර සංගීතයක්. ඒක ඒ ශාස්ත්‍රය දන්න කෙනෙක්ට බරට දෙනවා දෙන බරට දීලා තමයි ඒකලං වින්දනය කරන්න පුළුවන්. කියන්නේ සබ්ජෙක්ට් එක දැනගෙන නොදන්න කෙනෙක්ට අපි සරලව දෙන්න ඕනේ.
1: දැන් මෙහෙමයි හොඳ තැනකට අපි එන්නේ. ඒ තමයි දැන් ඔබතුමී කියනවානේ මේ රාගධාරී සංගීතය හරි බරයි කියලා. දැන් ඔක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ. රාගධාරී එකක් අහන්න කිව්වොත් එහෙම අයියෝ ඔක වැඩක් නෑ. ඔක බර වැඩි. ඊටදී හොඳ නැද්ද මේ වෙලාවේ සරල ගීතයක් ඔයක් ඇහුවොත් කියලා අපි ඕලුවට එනවා. හැබැයි ඔය සමහර සරල ගීත නිර්මාණය වෙන බොහෝ සරල ගීතවල බේස් එක ගත්තොත් එහෙම නැත්නම් ඒ පසුබිම ගත්තොත් එහෙම රාගධාරී සංගීතය තමයි ඇවිල්ලා තියෙන්නේ.
0: දැන් අපිට මේවා නොමරි ඉතිරලා දෙන ගීත.
1: ඒක තමයි අපිට පුළුවන්. දැන් බොහු දෙනෙක් හිතනවානේ දැන් රාගධාරී කිව්වහම අර ඔබ තුමිය ඉස්සර ගායනා කළා වගේ ඒවා තමයි අපේ ඔළුවට එන්නේ. ඉතින් එතකොට සමහර වෙටකදී මේවා වැඩක් නැහැ. මේවායින් අපිට වින්දනයක් ලබන්න බැහැයි වගේ ඒ වගේ මානසික මට්ටමක තරුණ තරුණියන්ට එන්න පුළුවන්නේ. නමුත් සමහර වෙටකදී දැන් අර ඔබතුමිය මීට පෙර ගායනා කරපු ගීතය වගේ මේ වගේ රාගයක් ඇතුළේ තියෙනවද කියලාත් අපි දන්නේ නැහැ. දන්නේ නැතුව තමයි අපි ගායනා කරන්නේ. ඒ වගේ ගීත රසක් ඇතිනේ.
0: ඇත්තටම සමහර ගීත නිර්මාණය වෙලා තිනවා රාගවල අංග ඇතුළත්ව. ඒවා නිර්මාණය කරපු කට්ටියක් දන්නේ නැහැ. දැන් මම උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ආචාර්ය රෝහණ වීරසිංහයන් ඒ වගේ අය රාග ගැන දැනුම ඇතුව නිර්මාණය කළා තිනවා ගීත. දැන් මොනවද මාරම්බරි ගීතේ දාපි සිංකරේ ඒක තිලක් කම්මෝද් කියන රාගේ රෝහණ වීරසිංහයන් රාගධාරී සංගීතය ගැන දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් එහෙම නොදන්න අයගෙනොත් එවැනි අයගෙන් දැනුවත්ම නිර්මාණය වෙනවා. නොදැනුවත්ම නිර්මාණය වෙනවා මේ රාගවල අංග ඇතුළත් ගීත.
1: තමරයක මෙහෙම ඔබතුමියටත් පුළුවන් මේ වෙලාව අපිත් එක්ක එකතු වෙන්න මේ සාකච්ඡාවට. මොකද බොහෝ දේවල් ඇති කියන්න මේ කතා කරන මාතෘකාවේ මංජුලා මිස්ටත් එතකොට මතක් වෙයිනේ. අපිට බැරිද මේ වගේ නිර්මාණය වෙච්ච ගීත කීපයක් මේ වෙලාවේ මතක් කරගන්න? ඒ කියන්නේ ගීත ගායනා කරන්නේ මේ දැන් අපි කියමුකෝ අපි හිතන්නේ මේවා නිකන් සරල ගීත වගේ වෙන්නේ නැති කියලා.
2: අපිට උදාහරණයක් හැටියට තිලක්කා මෝද්‍රාගෙම අපි එදා ක්ලාසි කරගත්තා වගේ නෘත්‍ය ගීය මගේ මන්ත්‍රී තිලක්කා මෝද්‍රාශ්‍රිතව නිර්මාණය වෙච්ච ඒ වගේම මාරම්බරී. එතකොට දැන් අපි
0: කතා දයරත්න රණතුංග ආචාර්ය දයරත්න රණතුංග ගායනා කරන

ඒක බොහොම ප්‍රචලිත කලාවති කියන රාගය ඇසුරු කරගෙන තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මෑත කාලේ ප්‍රචලිත වුණ අසිත් අත්තපත්තු කියලා අහලා තියෙනවා. අසිත් අත්තපත්තු කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂතම ශාස්ත්‍රීය ගායන ශිල්පියෙක්. ඔහු යති නිර්මාණය වෙලා තියෙනවා යමන් කියන රාගයෙන්. සසරේ පතා ඔබ මාසලා පියාට කියන ගීතයක් ඔහු විසින්ම නිර්මාණය කළ ටඩඩේ ටටා ටඩඩා ටඩ ටඩ ප්‍රියා සූර්යසේන මහත්මයාගේ

එක්කම යමන් රාගෙම තමයි මම නම් ආසයි අහන්න නයනා සනත් නන්දසිරි මහත්මයාගේ. ඔව්.

0: සෝමතිලක ජයමහගේ බීම් පලාස්ටි කියන රාගෙන් නිර්මාණය වෙලා තියෙන.
1: ඒත් එක්කම සුනිල් ඉදිරිසිංහ මහත්මයාගේ හදේ කොතැනක හෝත් ඒත් යමන් රාගේ ආශ්‍රිතව තමයි ගීතේ ගායන.
2: ඒක කියමු එකක්.

0: අපි මේ ඇත්තටම මේ ආවේ වෙන දෙයක් කතා කරන්න. අපි කතා කරන්නේ වෙන දෙයක්. නමුත් මේක හරි රසවත්. තවත් තියනවා නේද?
1: තියනවා තියනවා කොට.

0: මාල්කෝම් ස්කෙනරාගෙන් සුනිල් ඉදිරිසිං යන්නේ ගයන කරන්නේ. ඔව්. තව චුට මතක් වුණත් පස්සේ
1: පස්සේ කියමු. මෙහෙමයි දැන් මට හිතනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ තියායි දැන් මෙතුමි ආයේ කවද දෙන්නේ? ප්‍රශ්නයක් කියලා කියන්නේ මොකදන්න දැන් මේ ටිකෙන් අපිට පුළුවන් ප්‍රසංගයක් කරන්න. දැන් මේ වෙලාවේ මම කොතරම් මේ ආස්වාදයක් වින්දාද, එහෙම නැත්නම් මම කොතරම් දෙයක් ඉගෙන ගත්තද, මේක අපිට මිල කරන්න බැරි දේවල්. ඒතර මේ වගේ දේවල් චමරයක් මේ මෙල්බන් වල අපි දැකලම නැද්දෝ කියලා මට හිතනවා. දැන් මෙතන දශක 3ක පමණ කාලයක් අපි මේ වැඩ කටයුතු කරනවානේ. නමුත් මේ වගේ ප්‍රසංග, මේ වගේ දැනුම් තිබෙන අයත් එක්ක අපි ගනුදෙනු කරලා තියෙනවාද? මේවා මේ අපේ ඇඟ ඇතුලේ තිබිච්ච, එහෙම නැත්නම් අපි දන්න ගීත, අපි මුමුණන ගීත. හැබැයි මේ මුමුණන ගීත ඇතුලේ තියෙන දේවල් මේ විදිහට ඉතාමත්ම සරලව කතා කරපු කෙනෙක් අපි මීට කලින් දැකලා නැහැ. ඇත්තටම මේ ඔබතුමී අපිට ලබා දෙන දැනුම ඉතාමත්ම වැදගත් වෙනවා. අර මේ රාගධාරී සංගීතයේ මේ සාගරය නෙවෙයි, මං හිතනවා මේ අපේ සිංහල සංගීත සාගරයේත් බොහෝ තැන් තියෙනවා මේ වේ නේද?
2: ඔව්, ඒත් එක්කම පැතුම් ඒ වගේ ලයිව් පර්ෆෝමන්ස් එකක්, කියන්නේ ශාස්ත්‍රීය ගායනය ලයිව් පර්ෆෝමන්ස් එකක් දකින්න ලැබෙන එක හරි විරල අවස්ථාවක්. ඉතින් ඒ වගේ අපි ඔය දැන් ඔයා කිව්වා වගේ මේ පොඩි වෙලාවෙන් ඔය ගත්ත දැනුම හිතන්න කොයිතරම් මොන තරම් දැනුමක් ඇතිද කියලා බෙදා හදා ගන්න කැමති කට්ටියක් ඉන්නවනම් ඉතින් ඒක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක් ලෑස්ති කරගන්නවා වගේ දෙයක් වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මේ අපි ඇත්තටම සතුට වෙනවා අපිට පොඩි වෙලාවකදී හරි එහෙම දැනුමක් බෙදා ගන්න ලැබිච්ච එක. මොකද ඒ ලයිව් පර්ෆෝමන්ස් එක දැකපු සංගීතය ගැන දැන ගත්ත අයත් නොදැන ගත්ත අයත්, ඒ කියන්නේ අර කිව්වා වගේ විදේශීය ඕඩියන්ස් එකකුත් හිටියා. ශ්‍රී ලංකන් ඕඩියන්ස් එක විතරක් නෙමෙයි, එදා ස්වරාංජලි වල හිටියේ. ඉතින් ඒගොල්ලන් මෙස්මරයිස් වෙනා කියලා කිව්වා ඒ පර්ෆෝමන්ස් එකේ, ස්පෙෂලි ඒ මේ ක්ලාසිකල් ලයිව් අයිටම් එකේ ඒගොල්ලන් හිතපු නැති විදිහට. ඒක මාර උත්තේජනයක් අපිට. මට හිතුණා මේ ඇත්තටම අපි තව මේක තව තව මේ වැඩ වඩාත් මේ දැනුම බෙදා ගන්න අවස්ථාවක් ලබා ගන්නවා නම් ඒක ලොකුම ලොකු දෙයක් ඉතින්.
1: නෑ මටත් හිතුණා දැන් අපි අපරාධේ පෑයකට විතරක් මේ වැඩසටහන සංවිධානය කරගත් කියලා, පෑය දෙකක් විතර තිබ්බා නම් හොඳයි. මෙමෙ ඔබතුමියට මේකට ආරාධනා කරන කොටත් කිව්වා අනේ මන්නම් ඕවට යන්න කැමතිත් නෑ වැඩිය එහෙම කියලා. නමුත් මම විශ්වාස කරනවා මේ අපිට මේ වෙලාවේදී ලබා දුන්න මේ දැනුම සහ මේ අවබෝධය ඉතාමත්ම වැදගත් වෙනවා. සමහර කාරණා මේ අහන් ඉන්න අය දන්නවා වෙන්න පුළුවන්, ඒ අයගේ මතකයන් ආයෙමත් අලුත් වෙන්නේ නැති. දැන් අපි වගේ නොදන්නා අයට

0: මේ අලුත් දෙයක් වුණා. ඒක නිසා මේක හරිම වැදගත්. මේ කැමති වෙයි දන්නේ නැහැ කියන්න කොහොමද දැන් ඉදිරියේ මොනවාගේ බලාපොරොත්තුද තියෙන්නේ. එතකොට දැන් වසර ගණනාවක් සංගීතයත් එක්ක අපේ પરම්පරාවන් ගණනාවක් එක්ක දැන් හැප්පෙනවානේ. ඉතින් ඔබතුමිය තාමත් තරුණයි. එතකොට ඉස්සරහට බොහෝ දේවල් වැඩ කරන්නත් කරන්නත් ඇති. මොකද දැන් ඊළඟට බලාපොරොත්තු තියෙන්නේ?
1: ඉගෙනීමේ කටයුතු වලම තමයි මම යෙදෙන්නේ. මම ඇත්තටම ඉස්සරහට මේ පොඩි ක්ලාසිකල් ප්‍රෝග්‍රෑම්ස් ටිකක් කරන්න බලාපොරොත්තු වෙන මගේ මේ උගුරේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් අර ටිකක් අර මේ වයසට යනකොට චුට්ටක් තියෙනවානේ උගුරේ එන ගැටලුව. ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් මම උත්සාහ කරනවා ඉස්සරහට මේ ශාස්ත්‍රීය වැඩකට සටහන් මගේ දරුවන් එක්ක සිසු දරුවන් එක්ක ඉදිරිපත් කරන්න.
2: එතකොට මොනවා කිව්වත් පැතුම් අර ඔයා කිව්වා වගේ ලයිම් ලයිට් එකට ගේන හරීම අමාරු චරිතයක්. බොහෝම අමාරුයි. හරීම රිලක්ටන්ට් මොකක් හරි දෙයකට එකතු කරගන්න ඒකට බෑ කියලා ඉවරලා තමයි.
1: මට ලොකු ගැටලුවක් තිබ්බා. මේ මොකද්ද මේ චමරි මට කරන්න යන්නේ? මම මේකට සුදුසුද? මම මේ දෙයට සුදුසුද? මම මගේ යාළුවොත් එක්කත් කතා කරා. අයියෝ මේ මට මේ මොකද්ද මේ කරන්නේ? මම එහෙම දෙයක් කරලා තියනවද? මං කරලා තියනවද එහෙම ලොකු දෙයක් කියලා. ඉතින් මේ මගේ යාළුවෝ කිව්වේ ගොඩක් ඔයා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති වෙන ඒ කරන්නේ ඒකයි ඒ කියලා.
0: නෑ, අතන ඔබතුමිය ඒසා විශාල වැඩ කන්දරාවක් සේවාවක් කරපු නිසා තමයි මේ ගෞගණන් ඈතින් ඉන්න ඔබතුමිය මෙහාට ගෙනන්න. සැතම්ම දහස් ගානක් ඈතින් උපහාරයක් පුද කරන්නේ.
1: මෙහෙම දෙයක් කියන්න තෝරන්නේ. කියන්නේ මෙහෙම ලොකු ඔඩියන්ස් එකට මම මේ සිං කරපු කියන්නේ හොඳටම සිං කරපු පළමු වතාව පිටරටකට ඇවිල්ලා මට ලොකු බයක් තිබ්බා. ඒ කියන්නේ මගේ උගුරයයිද එහෙම ප්‍රශ්න තියෙනවානේ පිටරටකට ගියාම. එක්සයිට්මන්ට් එක ඒ ඔක්කොම තියෙන කොච්චර කාට ඉගැන්නුවත් ලොකු ඔඩියන්ස් එකක් එක්ක පර්ෆෝම් කරනකොට ලොකු බයක් තියෙනවා. ඒවා මොනවත් තිබුණේ සිංකන වෙලාවේ.
2: සමා වෙන්න පැතුම් තව එකක් මතක් කරන්න ඕනේ. දැන් ඇයව අපිට ස්ටේජ් එකට තැනකට ගන්න බැරි වුණාට අද ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයේ ඉන්න බොහෝම ජනප්‍රිය ප්‍රවීණ ගායක ගායිකාවන් බොහෝ දෙනෙකුගේ අධ්‍යයනය පිටිපස්සේ හිටියේ මෙතුමිය. ඒගොල්ලන් මන් දන්නේ නැහැ ඒගොල්ලන් කොයි තරම් දුරට මතක් වෙනවද මතක් කරනවද කියලා. හැබැයි මම පෞද්ගලිකව දන්න කාරණයක් තමයි මට නම් පොඩ කියන්න පුළුවන් ලිස්ට් එකක් කියනවනම් කියන්නේ බොහෝ ප්‍රසංගවල විශාල ප්‍රමාණයේ ප්‍රසංග කරන ගායක ගායිකාවන් අපි අද ප්‍රවීණයි ප්‍රසිද්ධයි ජනප්‍රියයි කියන ගොඩ ගායක ගායිකාවන් පිටිපස්සේ මෙතුමිය ඉන්නවා. ඉතින් ඒක බොහොම මේ හැබැයි ඇය බොහොම නිහඬව තමයි මේ දේවල් ඔක්කොම දේවල් කරන්නේ.
0: අද මේ වැඩසටහන අපි සංවිධානය කර ගන්නකොට දිනයක් දාගන්න එපා. දැන් මේ අපි හැමදාම සෞන්දර්ය විතරනේ අපිට තිබෙන්නේ. එතකොට අද මේ දවස දාගන්නකොට මම මීට පෙර දාගත්ත වැඩසටහන් කීපයක් තිබුණා. ඉතින් මම එයාට කතා කරලා කිව්වා මෙහෙමයි සමා වෙන්න ඕනේ. මංජුලා මිස් ඇවිල්ලා ඉන්නවා. අපි ඇත්ත එක වැඩ කටයුත්තක් කරන්න හිතන් ඉන්නවා කියලා. ඇත්තටම කියන්නේ මේ සංගීතය සම්බන්ධයම. එයා කිව්වා මිස් ඉන්නවන මිස්ට දෙන්න මුලින්ම අවස්ථාව. මොකද ඒක අපිට අත් නොහරන්න ඕන අවස්ථාවක්. අපිට කවදාරි යන්න පුළුවන් ඔතනට ඇවිල්ලා මේක මේ සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් ඔබතුමීට අවස්ථාව දෙන්න කියලා. කොහොමද ඉතින් ඇත්තටම මම ඒ ගත තීරණය ගැන දැන් සතුටු වෙනවා. ඒ වගේම එදා ඔබතුමගේ ඒ දස්කම් දැකීම ගැනත් සතුටු වෙනවා. අපේ ඇස් මම හිතන්නේ අපිට වාසනාවන්තයි. අපේ කන් අපේ වාසනාවන්තයි. ඒ හඬ අහන්න ඒ ප්‍රසංගය බලන්න අපිට හැකියාවක් ලැබීම ගැන ඉතින් අපි වැඩසටහන හමාර කරන්න යන්නේ බොහෝ වෙලා කතා කරපු නිසා. හැබැයි කතා කරන්න නම් තවත් බොහෝ දේවල් තියෙනවා අජන්තයි. මේ අපිට පැයක් මදි පැය දෙක තුනක්වත් ඕනෑ වෙයි. හරියටම කරනවා නම් දැන් අර ගීත කණ්ඩ ටිකම කියන්න ගියානේ අපිට පැය භාගයක් විතර. ඔබතුමගේ හඬ ආයමත් අවදි කරන්න පුළුවන් වේද ලස්සන ගීතයකට? වැඩසටහන හමාර කරන්න මත්තෙන් තව විනාඩි 3ක් විතර අපිට තියෙනවා.
1: මම ඉස්සලම් කියන්න බෑ මේ පැතුම් මට මේ කරපු ආරාධනාවට බොහොම ස්තුතියි.
0: ඔබේ පැමිණීම අපිට ගෞරවයක්. අපිට ගෞරවයක්.
1: මේ මම මේ චමරිවයි දෙන්නම් කියමු.
0: ඔව් චමරියක් අත් ඉන්නකේ. ඔව්
1: නිර්බරණ කියමු.

0: හරිමපුරුයි. අපි ඔබතුමයට සමුදෙනවා. ඒවගේම ඉතාමත්ම පරිස්සමෙන් ලංකාවට ආයමත් යන්නේ ඔබට අපි සුභාර්ථනා කරනවා. ආයමත් වතාවක මෙල්බන් ආපු වෙලාවක අනිවාර්යයෙන්ම මැදිරියට එන්න ඕනේ. අපි කතා බහ කරමු. තවත් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. බොහොම ස්තුතියි අද ආවට. මේ සෞඛ්‍ය තත්ත්වයත් අප අහපත් වෙලා තියෙන මොහොතක, කාලගුණික තත්ත්වයත් ඉතාමත්ම මොරසූරණ වර්ෂාවක් තියෙන මොහොතක බොහොම ස්තුතියි. ඒ වගේම චමරියක්ගේ බොහොම ස්තුතියි ඇතුමියව අපිව සම්බන්ධ කරාට. අපිත්
1: බොහෝම බොහෝම ස්තුතියි පැතුම්. හැමදාම වගේ එදා වගේම 2014 සිටම අද වෙනකම්ම අපිට ඒ දෙන සහයෝගයටත් පැතුම් ඔයාටත් ගොඩාක්ම ගොඩාක් ස්තුතියි.
0: ඒ වගේම අජන්ත අයත් ඉන්නවා. තුමා ගැනත් මතක් කරමු අප පොඩ්ඩක් නේද නැත්තම්.
1: ඇත්තටම මේ හැම වැඩකම පිටිපස්සේ ලොකු වෘක්ෂයක් වෙලා ඉන්නේ අජන්ත වීරකෝන් මගේ මහත්තයා තමයි. එයා නැත්තම් මට මේ වැඩ මුකුත්ම කරගන්න බෑ. මෙච්චර ඒ චැලෙන්ජස් ඔක්කොම බාරගෙන කරන්නේ අජන්ත. ඉතින් එයාට ගොඩාක්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි හැමෝටම මේ වගේ දේවල් කරන්න පුළුවන් වෙච්ච එකට. ඒත් එක්කම මතක් කරන්න ඕනේ මගේ ගුරු තුමියගේ ස්වාමි පුරුෂයා. එයා හැමදාම පිල එකක් වගේ සපෝටිව්. හරිම අතුල සෙනිවිරත්න මහත්මය. ඇත්තටම ආචාර්ය අතුල සෙනිවිරත්න කියලා කියන්න ඕනේ. ඩොක්ටරේට් එකක් අරගෙන තමයි මෙල්බර්න් වලට ආවේ එනකොට. ඒත් එක්කම එයාගේ දුවයි පුතයි හරිම සපෝටිව්. චූටි දුවනම් හරිම සපෝටිව් චින්තනී. ඉතින් හැමෝමම බොහොම ස්තුතිපූර්වකව මතක් කරනවා.
0: හොඳයි, බොහොම ස්තුතියි. ඒ වගේම අද ඔබෙන් සමුගිනන්ටයි මේ සූදානම් වෙන්නේ. පුරා හොරා දෙකක් අපි ඔබත් සමග එකතු වෙලා හිටියා. ලබන සතියේත් හරියටම සෞන්දර්ය අටට අපි එනවා ඔබව සොයාගෙන. එතෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රහීම සතියක්. ආයිබෝවන්, වාසනාවන්.